0: ਇਸ ਦੇ ਨਾਲ ਹੀ ਅੱਜ ਦੀ ਸ਼ਾਮ ਖਤਮ ਹੁੰਦੀ ਹੈ। ਅਗਲੇ ਮੰਗਲਵਾਰ ਫਿਰ ਤੁਹਾਡੇ ਨਾਲ ਸਾਂਝ ਪਾਵਾਂਗੇ।
1: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා යෝන් කටයුතුවල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන TAFE එය සැබෑ කරයි. TAFE වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන TAFE ගැන සොයා බලන්න.
2: Authorized by the Victorian Government, Melbourne.
3: Station sponsor, The World at Night. On your local station, Plenty Valley FM. On your local station, 88.6 Plenty Valley FM, The World at Night.

0: ලක්මිහිර ගෙනෙන ස්ථාර සංග්‍රහය පවන මුදුලෙසින් සනාවට රනුස්තරින් විදවන්න යුක්තියට ඉඩ දෙන්නට ශක්තියෙන් හබායන්න පවන පවන
1: මෙල්බන් අපිට සීත ඉර්තුව ඇරැම්බිලා සීත ඉර්තුය පළවෙනි වැඩ සටහන මේ පිටතනං හරිම හිතලයි ඒත් අපි බලාපොරොත්තු වෙනවා උණුසුම් රාත්‍රයක් ඔබට ගෙන එන්න මේ උණුසුම් හදවත සමග ඔබ හමුවන අප සාලිය ගලප්පත්ති රොෂාන් මිහිඳුකුල ජගද්දේ එදිරිසිංහ සමග මම රංජිත් වීරසිංහ සුපුරුදු පරිදි අපි වැඩසටහන් කීපයක් පෙළ ගස්සලා තියෙනවා ලංකාවේ ප්‍රවෘත්ති ඔස්ට්‍රේලියාවේ ප්‍රවෘත්ති ඒ වගේම පහුගිය සති කීපයේම ඉදිරිපත් කරපු ඔස්ට්‍රේලියාවට වීසා ලබා ගැනීමට තියෙන මාර්ග පිළිබඳ කරන සාකච්ඡා සහ තවත් වැඩසටහන් කීපයක් පෙළගස්සලා තිනවා රැඳී සිටින්න මේ පෑය දෙක අප සමග ඉදිරියේදී අපිට ඔබ සමග සම්බන්ධ වෙන්න පුළුවන් අපට මතක තියාගන්න ඔබට පුළුවන් අපව අමතන්න අමතනවා කියලා කියන්නේ ඔබගේ ජංගම දුරකථනයෙන් අපිට පුළුවන් අපට මැසේජ් එකක් එවන්න පුළුවන් ඒක සිංහලෙන් එවන්න පුළුවන් ඒ අංකය මතක තියාගන්න 0646 8 2 7 7 8 8 6 මතක තියාගන්න 0646 8 2 7 7 8 6 8 6 මේ අංකයට ඔබට පුළුවන් අපිට පණිවිඩ එවන්න ඔබගේ ප්‍රශ්න සහ ඔබගේ යෝජනා චෝදනා ඕන දෙයක් අපිට එවන්න පුළුවන් ඒ හැම දෙයක්ම අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා

ඉතාමත්ම දුෂ්කර කාර්ය තමයි හිත මූණන අදහස් වචනවලට පෙරලන එක. අපේ අසන්නේ අහගෙන ඉන්නවා වෙල් ඩන් කියලා කියලා වෙලා තියෙනවා. ඇත්තටම ධෛර්යයක්, හිතට ධෛර්යයක් එනවා. මේ හීතල සැන්දෑවේ හුදෙකලාව ඔබත් සමග එකතු වෙනකොට අසන්නන්ගේ ප්‍රතිචාර බොහොම දිරිගන්වන සුළුයි. ගීතය මේ කලාගමගේකින් කොහොමත් කැමති කවුරුරි අපි කියන දෙයක් අහගෙන ඉන්නවනම්, ඉතින් ගුවන් විදුලිය කරන අපිට බොහොමත්ම අසන්න ඉන්නවා. ඉතින් අහගෙන ඉන්නවා, අහගෙන ඉන්නවා කියලා කියන්න අපිට කොහොමද අහගෙන ඉන්නේ කියලා ඉවරලා පොඩි පණිවිඩයක් කියන්න. මොකක්ද අහගෙන හිටියේ කියලා ඉවරලා අපි ගීත රැගෙන එනවා. කතා තියෙනවා, බොහෝ දේවල් තියෙනවා ඔබත් සමග කතා කරන්න, බෙදා හදා ගන්න. එතකොට බෙදා හදා ගන්න නම් ඔබේ පැත්තෙනුත් අහගෙන ඉන්න මොනව හරි අපිටත් කියලා එවන්න. එතකොට බොහොම ලේසියෙන්ම අහගෙන ඉන්න පුළුවන්, අපිටත් මොන හරි කියන්නත් පුළුවන්.

0: ගීතය ප්‍රියා සූරසෙනකි. මේ ගීතේ මම හරිම ආස තැනක් තියෙනවා. ඔබ ලියුදේ තියා කිව්දේ පවා. මේ තියා කියන එක ලියුදේ තියා කිව්දේ පවා. මේ තියා කියන එක එක එක විදිහට තේරුම් ගන්න පුළුවන්. ලියපු දේ තියලා කියපු දේ තමයි හුළඟ ගියේ. ලියපු දේත් නැහැ කියපු දේත් නැහැ කියලා දෙවිදියටම තේරුම් ගන්න පුළුවන්.
1: ලක්මිහිර ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක්මිහිර මීරියාවක සිරියාව FM 88.6
2: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
1: මීරියාවක සිරියාව ලක්මිහිර FM 88.6

ඇස ගැටුණ සටහන් අන්තර්ජාලයේ සැරිසරද්දී නොයෙකුත් වටිනා අදහස් අපට කියවන්නට ලැබෙනවා. ඒ අදහස් ඔබ සමග බෙදා ගන්නටයි මේ උත්සාහය. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇවිදගෙන යද්දී හිතට දැනෙන සටහන් ඔස්සේ අපි අද ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ කපිල එම් ගමගේ ලියූ සටහනක්. මේ සටහනට පාදක වන සිදුවීම මදක් පැරණි එකක් තමයි. ඒ නමුත් නේපාලයේ සිදු වූ මේ සිදුවීම අපේ රටේ සිදු වූ සිදුවීම් වලටත් සමානයි. නේපාලයේ ජනතාව එකතු වෙලා 2005 පාරට බැහැලා රාජාණ්ඩුවක් එළෙව්වා වගේම, රාජාණ්ඩුවක් අහෝසි කළා වගේම, අපේ රටේ මිනිස්සුත් පාරට බැහැලා වෙනස් විදිහක රාජාණ්ඩුවක් එළවලා දැම්මා. ඒ කතාවට පසුබිමින් තිබිච්ච සිදුවීමක් තමයි නේපාලයේ තිබුණ රාජාණ්ඩුව එරට තිබුණු ගුවන්විදුලිය මර්ධනය කරපු ආකාරය. කපිල එම් ගමගේ ඒ සිදුවීම ලියන්නේ මේ විදිහටයි. මේකයි කතාව. නේපාලයේ ගජේන්ද්‍ර රජුගේ පාලන සමයේදී විශේෂයෙන්ම 2005 පෙබරවාරි පළවනදා ඔහු රටේ හදිසි නීතිය පනවා රජය විසිරුවා හරිනවා. ඒකාධිපති ස්වරූපයෙන් මුළු බලයම තමන් සන්තකයට ගැනීමෙන් පසු එරට මාධ්‍ය නිදහසට එල්ලවන්නේ දැඩි බලපෑමක්. නේපාලයේ ප්‍රජා අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඩනැගූ මුල්ම සහ ප්‍රමුඛතම ස්වාධීන ප්‍රජා ගුවන්විදුලි නාලිකාවක් වුණේ සාගර් මාතා ගුවන්විදුලිය. ඔහුගේ දැඩි ඒකාධිපාලනයට මෙම නාලිකාව දැඩි බාධාවක් බව ඔහු දැනගෙන හිටියා. ඔහු කළේ එහි සේවකයන්ට එරෙහිව හමුදාව යොදා සමස්ත සාගර් මාතා රේඩියෝව මර්ධනය කිරීම. 2005 පෙබරවාරියේදී ගයේන්ද්‍ර රජු බලය අල්ලාගත් වහාම නේපාල හමුදාව රටේ සියලුම ප්‍රධාන මාධ්‍ය ආයතනවලට කඩාපැන්නා. සාගර් මාතා රේඩියෝ මධ්‍යස්ථානය තුලත් හමුදා නිලධාරීන් රඳවා තබා රජයට හෝ හමුදාවට විවේචනාත්මක කිසිදු පුවතක් ප්‍රචාරය කිරීම තහනම් කෙරුණා. ප්‍රවෘත්ති ප්‍රකාශන සම්පූර්ණයෙන්ම පාහේ නතර කරන්නට හෝ දැඩි වාරණයකට ලක් කරන්නට හෝ සිදු වුණා. වඩාත් ප්‍රසිද්ධ පහරදීම සිදු වුණේ 2005 නොවැම්බර් 27 වනදා රාත්‍රියේ. එයට හේතුව වුණේ එවකට රජය විසින් පනවනු ලැබ තිබූ තහංචි නොතකා සාගර් මාතා ගුවන්විදුලිය BBC නේපාල සේවය සජීවීව ප්‍රතිවිකාශනය කිරීම. එම වැඩසටහන හරහා එවකට තහනම් කර තිබූ මාවෝවාදී විප්ලවීය කණ්ඩායමේ දේශපාලන පක්ෂ නායකයෙකු වූ ප්‍රචණ්ඩා සමග BBC නේපාල සේවය කළ සම්මුඛ සාකච්ඡාවක් විකාශය කිරීම. විකාශය ආරම්භ වෙලා මිනිත්තු කීපයක් යන්නටත් මත්තෙන් සන්නද්ධ පොලිසිය සහ හමුදාව සාගර් මාතා ගුවන්විදුලි මැදිරියට කඩා වැදුණා. පහර දීමෙන් අනතුරුව රේඩියෝ සතු උපකරණ හමුදා භාරයට ගැනුණා. ඔවුන් රේඩියෝ විකාශන කටයුතු බලහත්කාරයෙන් නතර කර එහි තිබූ වටිනා සම්ප්‍රේෂණ උපකරණ, චන්ද්‍රිකා ග්‍රාහක සහ අනෙකුත් තාක්ෂණික මෙවලම් ගලවා ගත්තා. එයින් නොනවතින ගජේන්ද්‍රගේ රාජ්‍ය හමුදාව සේවකයන් අත්අඩංගුවට ගත්තා. ඒ අවස්ථාවේ රාජකාරියේ නියුතුව සිටි මාධ්‍යවේදීන් සහ තාක්ෂණ ශිල්පීන් ඇතුළු සේවකයන් 5 පොලිසිය අත්අඩංගුවට ගත්තා. මේ සිදුවීම කත්මණ්ඩු නිම්නය තුළ පමණක් නොවෙයි ලොව පුරාද වේගයෙන් පැතිරුණා. ගයේන්ද්‍ර රජුගේ මෙම ක්‍රියාව නේපාලය තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද දැඩි දෝෂ දර්ශනයට ලක්වෙන්න පටන් ගත්තා. මාධ්‍ය නිදහස සුරැකීමේ සංවිධාන සහ මානව හිමිකම් සංවිධාන රජයේ මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළා දැක්කා. රජයේ සහ හමුදාවේ මේ දැඩි මර්ධන නිසා සාගර් මාතා ඇතුළු නිදහස් මාධ්‍ය ආයතනවලට දැඩි බාධා එල්ල වුණත් ඔවුන් විවිධ උපක්‍රම හරහා ජනතාව වෙත තොරතුරු සන්නිවේදනය කරන්නට උත්සාහ කළා.
අවසානයේදී නේපාලයේ ප්‍රධාන දේශපාලන පක්ෂ හතක් එකතුව සහ මාඕවාදී සටන්කරුවන් එක්ව රජුට එරෙහිව දින හතරක මහා වැඩවර්ජනයක් සහ විරෝධතාවක් ප්‍රකාශයට පත් කරමින් අප්‍රේල් 6 වනදා පුරවැසි නැගිටීමක් ආරම්භ කළා. මේ දැවැන්ත මහජන නැගිටීම මුළු කත්මණ්ඩු නිම්නයම වසාගෙන පැතිරුණා. ජනතාව ලක්ෂ ගණනින් වීදි බසීමත් සමගම මෙම වර්ජනය දින නියමයක් නොමැතිව ඉදිරියට ඇදුණා. රජු ඇදිරි නීතිය පනවා දැඩි ලෙස ප්‍රහාර එල්ල කළා. මෙහිදී සිවිල් වැසියන් 20කට අධික පිරිසක් මියගොස් දහස් ගණනක් තුවාල ලැබුවා. ජනතා බලය හමුවේ තවදුරටත් ඔරොත්තු දිය නොහැකි වූ තැන අප්‍රේල් 24 වනදා රාත්‍රියේ ගයේන්ද්‍ර රජු රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතා තමා සතු සියලු විධායක බලතල ජනතාවට පවරන බවත් කලින් විසිරුවා හැර තිබූ පාර්ලිමේන්තුව නැවත කැඳවන බවත් ප්‍රකාශ කළා. හමුදාව සහ පොලිසිය අත්අඩංගුවට ගත් රේඩියෝ සාගර් මාතාහි අධ්‍යක්ෂ කේම්රාජ් ශ්‍රේෂ්ඨ ඇතුළු මාධ්‍යවේදීන් සහ තාක්ෂණ ශිල්පීන් 5 දෙනා රඳවා තබා ගන්න පුළුවන් වුණේ ඉතා කෙටි කාලයක් පමණයි. එසේම රාජසන්තක කළ සම්ප්‍රේෂණ උපකරණ සහ අනෙකුත් උපකරණ නැවත ලබා ගැනීම සඳහා සාගර් මාතා පාලනාධිකරණයට නීතිමය සටනක් කරන්නට සිදු වුණා. රජය උපකරණ රඳවා තබාගෙන සිටි අතර නේපාල ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග මත 2005 දෙසැම්බර් මැද භාගයේදී රේඩියෝ සාගර් මාතා වෙත එම උපකරණ නැවත බාර දෙන්නට රජයට සිදු වුණා. ඒ සිදු වුණේ මෙහෙමයි. ගයනේන්ද්‍ර රජයේ තොරතුරු හා සංනිවේදන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ රේඩියෝ සාගර් මාතා ආයතනය සිය බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කටයුතු කළ නිසා උපකරණ අත්අඩංගුවට ගත් බව. කෙසේ වෙතත් සාගර් මාතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් සහ මාධ්‍යවේදීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තර්ක කළේ නිසි අධිකරණ නියෝගයකින් තොරව බලහත්කාරයෙන් උපකරණ පැහැර ගැනීම නීති විරෝධී බවයි. අධිකරණය මාධ්‍ය ආයතනයේ අයිතිවාසිකම් තහවුරු කරමින් නියෝගයක් නිකුත් කිරීම නිසා රාජසන්තක කළ උපකරණ සියල්ල යළි ලබා දීමට රජයට සිදු වුණා. ඉන්පසු සාගර් මාතා රේඩියෝව නැවත සිය විකාශන කටයුතු ආරම්භ කළා. මේ පුරවැසි විරෝධය හමුවේ ගයනේන්ද්‍ර රජුට තම අත්නෝමතික බලය අත්හැරීමට සිදු වූ අතර වසර 240ක් පැවති නේපාලයේ රාජාණ්ඩුව සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමේ මූලාරම්භය සටහන් වුණා. ඉතින් මේ සටහන තුලින් කපිලේම් ගමගේ අවසානයේ මෙහෙම අදහසක් දක්වනවා. ග්‍රාහක කේන්ද්‍රීයව මාධ්‍ය ආයතනයක් කටයුතු කරන්නේ නම් මහජනතාව විසින් එම මාධ්‍ය ආයතන රකිනු ලබන බවයි මේ අපූර්ව සිද්ධි අධ්‍යයනය. ඉතින් මාධ්‍ය ආයතනයක වගකීම වෙන්නට ඕනේ රජයක් පෙරලන්නට ජනතාවට බොරු ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම නෙවෙයි, අනෙක් අතින් රජයක් උඩට ගේන්නට නැවත වෙනත් විදිහකින් මහජනතාවට බොරු ප්‍රවෘත්ති ප්‍රකාශය කිරීම නෙවෙයි. සැබෑ මාධ්‍ය ආයතනයක වගකීම වෙන්නට ඕනේ මහජනතාවට සැබෑ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම. ඒ ප්‍රවෘත්ති විශ්ලේෂණය කර ගැනීම මහජනතාවට බාර දෙන එක. මාධ්‍ය ආයතනයක වගකීම වෙන්නට ඕනේ මහජනතාව පැත්තේ සිටගෙන මහජනතාවට සැබෑ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ කියන එක අපි නැවත නැවත තහවුරු කරන්නට කැමතියි. තමන්ගේ පටු දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා මහජනතාවට බොරු ඉදිරිපත් කරන මාධ්‍ය ආයතන පිළිබඳව ජනතාව දවසක බලාගනිවි. මොකද බලය තියෙන්නේ ජනතාව අත නිසා.

0: සහ නිවාස දේපළවලට දැඩි හානි වාර්තා වූ අතර නිවාස දහස් ගණනකට විදුලියද ඇනහිට තිබුණා. කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ මෙම පද්ධතිය ඉදිරි දිනවලදී වික්ටෝරියා නිව සවුත් වේල් සහ ටස්මේනියා ප්‍රදේශවලට බලපෑම් එල්ල කළ හැකි බවයි. ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සැලකීලු තෙරස පහළ යා හැකි අතර කඳුකර ප්‍රදේශවල හිමපතනයක් පවා ඇතිවීමේ හැකියාවක් පවතින බව ඔවුන් සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් ගස් අසල වාහන නවතා නොතබන ලෙසත් නිවස් අවට ඇති ලිහිල් භාණ්ඩ ආරක්ෂිතව ස්ථවිකරන ලෙසත් අවශ්‍ය නොවන ගමන් බිමන් සීමා කරන ලෙසටත් බලධාරීන් ජනතාවට දැනුම් දී තිබෙනවා. ඔස්ට්‍රේලියානු දේශපාලනයේ ප්‍රබල චරිතයක් වන පෞලින් හැන්සන් ජනතාවගේ කැමැත්ත නම් තමන්ට අගමැති ධූරය දැරීමේ හැකියාව ඇති බව ප්‍රකාශ කර තිබෙනවා. වන් නේෂන් පක්ෂය ජනමත විමසුමකදී ලේබ පක්ෂයට වඩා ඉදිරියෙන් සිටින බවට පළ වූ වාර්තාව පිළිබඳව තමන් පුදුමයට පත් වූ බවත් ඇය සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් එවැනි ප්‍රතිඵලයක් තම දේශපාලන ජීවිතයේ පුරාම අපේක්ෂා කරමින් කටයුතු කළ බවද ඇය පැවසුවා. රටේ ජනතාවට අනාගතය පිළිබඳව බලාපොරොත්තුවක් ලබා දීම තම ප්‍රධාන අරමුණ බවත් ඒ පුද්ගලික දේශපාලන ජයග්‍රහණයකට වඩා වැදගත් බවත් ඇය කියා සිටියා. මෙවැනි විට පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කරන ඇය අවශ්‍ය වූහොත් අගමැති ධූරයේ වගකීම් ඉටු කළ හැකි බවට තමන් විශ්වාස කරන බවද සඳහන් කර තිබෙනවා. ඉදිරි මහ මැතිවරණයට පෙර පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසනයක් සඳහා තරඟ කිරීමේ හැකියාවද ඇය ප්‍රතික්ෂේප කර නැහැ. වන් නේෂන් පක්ෂයට ඡන්දය දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා නම් නායිකාව ලෙස අගමැති ධූරයට සූදානම් නැහැ කියන්න මට බැහැ. යනුවෙන් ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මෙල්බන්හි ක්‍රැගිබන් දුම්රිය මාර්ගයේ ගමන් කළ මෙට්‍රෝ දුම්රියක අධි වෝල්ටියතා විදුලි රැහන් දෝෂයක් හේතුවෙන් දුම්රිය මැදිරියක් තුළ විශාල ගිනි පුපුරු සහ පිපිරීම් වැනි තත්ත්වයක් ඇති වී තිබෙනවා. සමාජ මාධ්‍ය සහ මාධ්‍ය වෙත නිකුත් වූ වීඩියෝ දර්ශනවලින් දුම්රිය මැදිරිය තුළ ගිනි පුපුරු විහිදෙන අයුරු සහ බියටපත් මගින් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වෙන අයුරු දැක්වෙනවා. අද අලුයම සිදු වූ මෙම සිදුවීම නෝත් මෙල්බන් ප්‍රදේශයේ ආසන්නයේ ඇති වූ ඕවර්හෙඩ් පවර් ෆෝල්ට් එකක් හේතුවෙන් සිදුව ඇති බවයි මෙට්‍රෝ ට්‍රේන්ස් නිවේදනය කර තිබෙන්නේ. ඒ හේතුවෙන් ක්‍රැගිබන් මාර්ගයේ දුම්රිය ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා. ඇතැම් සේවා පැයකට ආසන්න ප්‍රමාදයටද ලක් වූ ඇති බවයි සඳහන් වුණේ. සිද්ධියෙන් කිසිවෙකුට තුවාල සිදු වූ බවට වාර්තා නොවන අතර බලධාරීන් දෝෂය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ පොතත් සමගින් අදට නියමිත ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති නිමා වනවා. හමුවෙමු ලබන අඟහරුවාදාත් හරියටම රාත්‍රී 8:30ට. එතෙක් ඔබට සුභ සතියක්.
1: ලක්මීර ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක්මීර. මීරියාවක සිරියාව FM 88.6
2: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
1: මීරියාවක සිරියාව ලක්මිහිර FM 88.6.
3: අපේ අසන්නන් අතර ඉතාමත්ම ජනප්‍රිය වැඩසටහනක් තමයි වීසා පිළිබඳව අපි මේ කරගෙන යන සාකච්ඡා මාලාව. දැන් පසුගිය සති කිහිපෙම අපි මේ සාකච්ඡාවට නොයෙක් වර්ගයේ වීසා ගැන කතා කරා. පසුගිය සතියේ TRPR කියන නිත්‍ය සහ තාවකාලික පදිංචිය සඳහා වීසා ලබා ගන්න ආකාරය ගැනත් කතා කරා. ඒ කතා කරන අතරදී අපිට පණිවිඩයක් නොලැබුණත් පසුව කතා කරපු අසන්න ප්‍රශ්න කීපයකුත් අහලා තිනවා. අපි ඒවත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වෙලාවෙම අපේ නීතිඥ මధు වර්ණකුලසූරිය අපි සමග රැඳී ඉන්නවා. ඔබට පුළුවන් අහන්න ඒ ප්‍රශ්නය කෙටි පණිවිඩයක් විදියට අපිට එවන්න. 0646 8 2 7 7 8 8 6 0646 8 2 7 7 8 8 6. මේ වෙලාවේ අපි සමග රැඳි සිටිනවා නීතිඥ මధు වර්ණකුලසූරිය ලක්මිහිර වෙනුවෙන් ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන් මధు.
4: ආයිබෝන් වන්ජේ.
3: ඔ මధు, අපි පහුගිය සතිවල කතා කරා මේ TR සහ PR, ඒ වගේම ශිෂ්‍ය වීසා ගැනත් කතා කරා. ඒ අතරෙදී කියවෙන වචනයක් තමයි මේ බ්‍රිජින් වීසා කියන එක. ඒක ඇත්තටම අපේ අසන්නෙක් එවලා තියෙන ප්‍රශ්නයක්ම අදාළයි මන් දන්නේ ඔහුට ඒ කියන්නේ

0: අවබෝධයක් තියෙනවද කියලා මම ඉස්සර වෙලා මේ ප්‍රශ්නය ඔබට යොමු කරලා ඉන්නම්. ඔහු ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයෙක්, පශ්චාත් උපාධියක් හදාරන්නේ. ඔහු ඔස්ට්‍රේලියාවට එනකොටත් ලංකාවේදී විවාහ වෙලා, නමුත් ඔහු තනියම තමයි ඇවිල්ලා තියෙන්නේ, බිරිඳ සමග නෙමෙයි. දැන් ඔහුට ඕනකම තියෙනවා බිරිඳ රැගෙන එන්න මෙහාට. එතකොට දැන් කරන්න ඕන මොනවද කියන එක ගැන එහෙම අවබෝධයක් නැහැ. ඒ ගැන උපදේශයක් ගන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි ප්‍රශ්නෙට උත්තර දීගෙනම සාකච්ඡාවට පිවිසෙමු.
1: හොඳයි. ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණියේ ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් හැටියට නා. එතනදී ඔබ අතදරන්නේ ශිෂ්‍ය වීසාවක්, ඒ කියන්නේ සබ්ක්ලාස් 500. මේ වීසාව ඔබ අතදරනවා. මෙය සබ්ස්ටැන්ටිව් වීසාවක්. අපි ඒක ඉංග්‍රීසියෙන් හඳුන්වනවා සබ්ස්ටැන්ටිව් වීසාවක්. ඒ කියන්නේ ඵලදරු වීසාවක්. එය ඔබ අතේ තියෙද්දී, යම් කිසි සබ්ස්ටැන්ටිව් වීසාවක් ඔබ අතේ තියෙනවා නම්, ඔබට පුළුවන් ඔබගේ ඩිපෙන්ඩන්ස්ලා, එහෙම නැත්නම් ඔබ යටතේ ඉන්න පවුලේ සමාජිකයින්ව එම වීසාව යටතේ ඔස්ට්‍රේලියාව තුළට කැඳව ගන්න. ඉතින් ඔබ ශිෂ්‍ය වීසාවක් අතදරනවා නම් ඔබ ඔස්ට්‍රේලියාව තුළ නම් සිටින්නේ, ඒ වීසා කාලය තව දිගට තිබෙනවා නම් ඔබට පුළුවන් ඔබගේ ස්වාමි පුරුෂයාව, භාර්යාවව, දරුවන්ව හෝ ඔබගෙන් යැපෙනවා නම් ඔබගේ දෙමාපියන්, ඒ අයව මේ වීසාව යටතේ ඔස්ට්‍රේලියාවට කැඳව ගන්න. ඉතින් මේ ශිෂ්‍ය වීසාවක් පමණක් නෙමෙයි, අපි වෙන්නට පුළුවන් මේක 482 skills in demand, ඒ වීසාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 186 වගේ PR permanent residency වීසාවක් වෙන්නට පුළුවන්. මේ වගේ ඔබට ගෙන්වා ගන්නට හැකියාව තිබෙනවා.
0: දැන් ඒ විදිහට එන ඩිපෙන්ඩන්ට් කෙනෙකුට ඔස්ට්‍රේලියාවට ආවහම ඔවුන්ට මෙහි වැඩ කරන්න පුළුවන් කමක් තියෙනවද, රැකියාවක් කරන්න පුළුවන්ද නීත්‍යානුකූලව?
1: ඇත්තටම මේ තීරණය වෙන්නේ ඔබට ලැබෙන වීසාවේ තිබෙන වීසා කොන්දේසි අනුව. වීසාව අනුව තමයි වීසා කොන්දේසි නිර්මාණය වෙන්නේ. උදාහරණයක් විදිහට කියනවා නම්, අපි ශිෂ්‍ය වීසාවක අපි දන්නවා ඔබට වැඩ කළ හැකි සීමිත පැය ගණනක් තිබෙනවා. ඔබ උපාධි හෝ ඊට අඩු පාඨමාලාවකට පැමිණෙනවා නම් ලිමිටේෂන්ස් තිබෙනවා. ඉතින් ඔබගේ කලාතුරයට, ඔබගේ ස්පවුස්ට, එහෙම නැත්නම් ඔබේ ඩිපෙන්ඩන්ස්ට මේ කොන්දේසි තමයි අදාළ වෙන්නේ. ඒ වගේම තමයි අපි හිතුවොත් ඔබට ෆුල් වර්ක් රයිට්ස් තිබෙන 482 වගේ වීසාවක් ලැබෙනවා නම්, අතදරනවා නම් ඔබගේ ඩිපෙන්ඩන්ස් වලට ඒ ඊට අදාළව ඒ වැඩ කරන වීසා කොන්දේසි ලැබෙනවා.
0: සාමාන්‍යයෙන් ශිෂ්‍යයෙකුට තියෙන්නේ පැය 20ක් තමයි, සතියට 20ද 25ක්ද මදුවේ කාලේ වැඩ කරන්න පුළුවන්.
1: පැය 20ක කාලයක් කියලා තමයි දැනට සැලකිල්ලට භාජනය කරන්නේ. ඉතින් නමුත් ඔබ ඉහළ තලයේ අධ්‍යාපනය හදාරනවා නම්, ඒ කියන්නේ ඔබ
0: පශ්චාත් උපාධියක් වගේ,
1: පශ්චාත් උපාධි වගේ පාඨමාලා හදාරනවා නම්, එතනදී ඔබට සම්පූර්ණ වැඩ කිරීමේ කාලයක් ලැබෙනවා. ඔබගේ කලාත්‍රයටත් සම්පූර්ණ වැඩ කිරීමේ කාලයක් ලැබෙනවා.
0: ඔව්, ඒක තමයි අපේ අසන්නට දෙන්න තියෙන පිළිතුර. මදු, දැන් අපි මෙතනින් ඉදිරියට ගමන් කරමු. මම මුලින් සඳහන් කරා අර මේ බ්‍රිජින් වීසා කියන වචනයක් පාවිච්චි වෙනවා. මේක ගැන මොකද්ද තියෙන්නේ? බ්‍රිජින් වීසා කියලා එහෙම වීසා කැටගරි එකක් නැහැනේ. එතකොට මේ මොකද්ද, කොයි වගේ අවස්ථාවලදී මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ?
1: බ්‍රිජින් වීසා කියලා කියන්නේ ඇත්තටම తాවකාලික වීසාවක්. මේ බ්‍රිජින් කියන එක අපි පාලම් වීසා කියලා හඳුන්වනවා. බ්‍රිජ් එකක්, එක වීසාවකින් තව වීසාවකට යන්න තියෙන පාලමක්. ඒ සකස් වෙන අතරතුරදී තමයි ඔබට, ඔබ ඔස්ට්‍රේලියාව තුල ඉන්නවා නම්, ඇඳිලා ඉන්නවා නම්, එතනදී ඔබට ලැබෙන වීසාව. ඉතින් බොහෝ අය මේ අතදරනවා. උදාහරණයක් විදිහට ඔබ ශිෂ්‍ය වීසාවක ඉඳලා 485 වීසාව අයදුම් කරලා තිබෙනවා නම්, ඒ සකස් වෙන කාලය අතරතුර ඔබ අතේ තියෙන්නේ බ්‍රිජින් වීසාවක්. ඒ වගේම තමයි ඔබ, අපි හිතුවොත් ඔබ සංචාරක වීසාවකින් ඇවිල්ලා සමහර අය රැකවරණ වීසා ඉල්ලලා තියෙනවා වෙන්නට පුළුවන්. එතනදී රැකවරණ වීසාව සකස් වෙන තීරණය වෙන අතරතුර කාලය තුළ ඔබට තිබෙන්නේ බ්‍රිජින් වීසාවක්. ඉතින් මේ වීසාව වර්ග මේක වීසා වර්ග ඇතරම හතක් තිබෙනවා. අපි බ්‍රිජින් වීසා A, B, C, D, E, F ඒ වගේ නම් වලින් හඳුන්වනවා. ඒ වීසා වර්ගයෙන් වර්ගයට වෙනස්. එතනදී ඔබට ලැබෙන පහසුකම් වෙනස්. උදාහරණයක් විදිහට බ්‍රිජින් වීසා A ඔබ අතරතුර අතදරනවා නම් ඔබට රටින් පිටතට ගිහිලා නැවත රට තුළට පැමිණීමේ පහසුකමට යන්නට පුළුවන්. නමුත් බ්‍රිජින් වීසා C ඔබ අතදරනවා නම් ඔබට එහෙම රටින් එළියට ගිහිලා ඔස්ට්‍රේලියාවෙන් එළියට ගිහිලා නැවත ඇතුළට එන්නට බෑ. මේ වගේ ඒ එක් බ්‍රිජින් වීසා වලට අදාළ කොන්දේසි සහ ඒ වගේම තමයි වර්ක් කන්ඩිෂන්ස් මේවා වෙනස් වෙනවා.
0: ඒ කියන්නේ දැන් ඔස්ට්‍රේලියාවේ වලංගු වීසාවක් සහිතව පැමිණි කවර කෙනෙකුට ඒ වීසාවේ ඉඳලා වෙනත් වීසාවක් ලබා ගන්න තියෙන කාලයට ලබා දෙන වීසාවක් තමයි මේ බ්‍රිජින් වීසා කියලා කියන්නේ. එහෙමද?
1: ඔව්, ඔබ බොහොම හරි.
0: ඔව්, එතකොට ඒ තමන්ට තිවිච්ච වීසාවේ කන්ඩිෂන්ස්ම නෙමෙයි, සමහරලාට ඊට වඩා වෙනස් වෙන්න පුළුවන් බ්‍රිජින් වීසා වල තියෙන කන්ඩිෂන්ස්.
1: වෙනස් වෙන්නට පුළුවන්. ඔබ සමහර වෙලාවට ඕස්ටේ වෙලා තියනවා වෙන්නට පුළුවන්, අන්ලෝෆුල් වෙලා තිබිලා නැවත තව වීසාවකට යනවා වෙන්නට පුළුවන්. එතනදී ඔබට ලැබෙන වීසා අර මං කිව්වා වගේ සමහරලාට බ්‍රිජින් වීසා E වෙන්නට පුළුවන්. ඉතින් එතනදී ඔබට සමහර වෙලාවට ඔබ අන්ලෝෆුල් වෙලා හිටියනම්, නීති විරෝධීව යම් කිසි දවසක් වූ හිටියනම් සමහර වෙලාවට බොහෝ වෙලාවට ඔබට වර්ක් රයිට්ස් කියන්නේ වැඩ කිරීමේ පහසුකම් ලැබෙන්නේ නැහැ. මේ වගේ එකින් එක් එක් බ්‍රිජින් වීසාවලට වෙන වෙනම අනන්‍යතාවයක් තිබෙනවා.
0: මේ පහුගිය දවසක අපේ සංචාරක විදේශ කටයුතු සහ විදේශ රැකියා ඇමති විජිත හේරත් මැතිතුමා මේ ඔස්ට්‍රේලියාවට පැමිණලා ජන හමුවක් පැවැත්තුවා. ඒ ජන හමුවේදී ප්‍රශ්න විචාරාත්මක කියන්නේ ප්‍රශ්න අහන්න පුළුවන්කම තිබුණා, යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් තිබුණා. එතකොට මේ ඔස්ට්‍රේලියාවේ සිටින මේ අපේ හිතවත් තවත් නීතිඥවරියක් ප්‍රශ්නයක්ම නෙමේ යෝජනාවක් විදියට ඉදිරිපත් කරා. ඉන්දියාව වගේ රටවල් වල ඉඳලා ඔස්ට්‍රේලියාවට එන අයට ඉන්දියානු රජය සහ ඔස්ට්‍රේලියානු රජය අතර ඇති කරගත්ත ගිවිසුම් මත විශේෂ වීසා වර්ග තියෙනවා කියලා. එතකොට ඔවුන්ට පමණක් හිමිවෙච්ච වීසාවල් තියෙනවා. ලංකා රජයටත් ඒ විදියට ඔස්ට්‍රේලියානු රජයත් සමග සාකච්ඡා කරලා ඒ වගේ විශේ෷ වීසාවලට යන්න යන එක සුදුසුයි කියලා තමයි ඇගේ යෝජනාව වුණේ. එතකොට මදු මොනවද මේ විශේෂ වීසා කියලා වෙන වෙන රටවලට තියෙන ලංකාවට නැති? මොකද එහෙම අපි කියන්නේ ලංකාවට ඒක නැහැ කියලා දැනගත්තාම අපිට යම්කිසි විදියකට ඉදිරිපත් වෙන්න පුළුවන් අපේ අයට මෙන්න මේ වගේ විදියට වීසා එකක් තිබුණා නම් හොඳයි කියලා කියන්න. ඔමදු
1: ඇත්තටම මේ මේ වීසා විශේෂ වීසා යම් යම් රටවලට ඔස්ට්‍රේලියාව විසින් අඳුන්වලා දීලා තිබෙනවා. මේ මේ සඳහා පදනම් වෙන්නේ ඇත්තටම මේ ඔස්ට්‍රේලියාව සහ ඒ රටවල් අතර තිබෙන සම්බන්ධතාවය. ඇත්තටම ද්විපාක්ෂික සහ බහුපාක්ෂික සම්බන්ධතාවය. ඉතින් ඒ රටවල ආර්ථික සමාජීය සහ වෙනත් සංස්කෘතිකමය වෙන්න පුළුවන් ඒ සම්බන්ධතා සහ බැඳීම් හරහා රටවල් ඇති කරගන්න යම් යම් ගිවිසුම් තිබෙනවා. මේ ගිවිසුම් අනුව තමයි ඇත්තටම මේ විදිහට විශේෂ වීසා වර්ග නිර්මාණය කරන්නට පෙළඹෙන්නේ. දැන් අපි කිව්වොතින් බයිලටරල් අග්‍රීමෙන්ට්ස් එහෙම නැත්නම් මල්ටිලටරල් අග්‍රීමෙන්ට්ස් ඇති කරගෙන තිබෙනවා ඔස්ට්‍රේලියාව සමග යම් යම් රටවල් මේ වීසා සම්බන්ධව විශේෂයෙන්ම සහ ඊට අමතරව සංචාරක කටයුතු සඳහා. ඒ වගේම තමයි වැඩ වර්ක් ඒ පුද්ගලයින්ට ඒ රටවල පුද්ගලයින්ට වැඩ කිරීමේ කටයුතු වල යෙදෙන්නට.
0: අපි අතරම ඒ ගැන වෙනම අවස්ථාවක විශේෂයෙන්ම කතා කරන්න සුදුසුයි කියලා හිතනවා. ඒ කියන්නේ තියෙන වීසා වර්ග නෙමෙයි, අපි ලක්මිහිර ගුවන් විදුලියක් විදිහටත් මදු ඔබ මේ ශේෂ්ත්‍රයේ ඉතාමත්ම ප්‍රවීණයෙක් විදිහට වැඩ කටයුතු කරන නිසාත් ලංකාවේ රජයට ලංකාවේ විදේශ ඇමතිට තුමාට යම්කිසි විදියකට අපිට යෝජනාවලියක් ඉදිරිපත් කරන්න පුළුවන් මෙන්න මේ වගේ වීසා වර්ගයක් හැදුනොත් හොඳයි කියලා අපි ඒක පසුවට කල්තිම අපිට ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා වීසා ඉල්ලුම් පතක් ඉදිරිපත් කිරීමේදී ඒජන්තවරයෙකුගේ සහාය නොලබා තමන් තනියම ඉල්ලුම් කිරීමේදී අවාසියක් සිදු වෙනවාද
1: මේ හොඳ ප්‍රශ්නයක් ඇත්තටම ඔබට පූර්ණ අවකාශය සහ අයිතිය තිබෙනවා ඒජන්තවරේ නැතුව තනියම ඔබට ඔබේ වීසාව අයදුම් කරන්නට පුළුවන් ඒට කිසිම බාධාවක් නැහැ ඔස්ට්‍රේලියාව සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මෙතනදී වැදගත් වෙන්නේ ඔබ ඒ සඳහා ඒ අදාළ දැනුමෙන් යුක්තවද මේ අයදුම් පත්‍රය ඉදිරිපත් කරන්නේ කියන එක ඔබ මනා දැනුමෙන් යුක්තව අදාළ සුදුසුකම් සියල්ල සම්පූර්ණ කරලා මේ අයදුම් පත්‍රය ඉදිරිපත් කරනවා නම් එතනදී ඔබට ඒ හොඳ ප්‍රතිඵල ලැබෙන්න තියෙන අවස්ථාව ඉතාම වැඩි. නමුත් යම් හේකින් ඔබ යම් යම් විදිහට අඩුපාඩු සහිතව ඉදිරිපත් කරොත් ඒ සම්බන්ධව මනා දැනුමකින් තොරව ඉදිරිපත් කරොත් අයදුම් පත්‍රය එතනදී ඔබට අවාසි වෙන්නට පුළුවන්. ඉතින් ඒක නිසා තමයි ඇත්තටම හැමතිස්සෙම හැම විටම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඔබව දිරිමත් කරනවා ඔබ ඒ සඳහා මනා පළපුරුද්දක් ඇති සංක්‍රමණ කටයුතු පිළිබඳ නීතිඥවරයෙකුගේ හෝ සංක්‍රමණ කටයුතු පිළිබඳ නියෝජිතවරයෙකුගේ සහය ලබා ගන්නට කියලා. මොකද එතනදී ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට අවකාශ ලැබීම වැඩි.
0: ඔව් ඇත්තටම එතෙන්දී මතුවෙන කාරණයක් තමයි දැන් මේ ඔස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙකුට නම් ඔස්ට්‍රේලියාවේ ඒජන්තවරු ඉන්නවා එවුන් ගැන හොයන්න පුළුවන්. අපි තුමු ලංකාවේ කෙනෙකුට කොහොමද ඒ කාර්ය කරන්න පුළුවන් වෙන්නේ ඒජන්තවරේ කොහොමද හොයාගන්නේ ඒ වගේ ක්‍රමයක් තියෙනවද ලංකාවේ ඉඳලා හොයාගන්න පුළුවන් මේ සහ ලංකාවේ ක්‍රියාත්මක වෙන ඒජන්තවරුත් ඉන්නවද?
1: ලංකාවේ ක්‍රියාත්මක වෙන ඒජන්තවරුත් ඉන්නවා. එතකොට බලන්නට ඕනේ ඔවුන් ඔස්ට්‍රේලියාවේ මාරා කියලා ආයතනයක් තිබෙනවා මයිග්‍රේෂන් ඒජන්ට් රෙජිස්ට්‍රේෂන් ඔතොරිටි. මේ ආයතනය තුල ලියාපදිංචි ඒ අදාළ දැනුම ලබාගත් නියෝජිතවරයෙක් යන්න. ඒ මාරා ආයතනයට ඔබ පිවිසුනොත් ඔබට ඔන්ලයින් ආකාරයට පිවිසුනොත් ඔබට බලන්නට පුළුවන් ඒ නියෝජිතවරුන් සම්බන්ධ සම්පූර්ණ විස්තරයක් සහ නම් ලයිස්තුවක් තිබෙනවා. ඒ වගේම තමයි ඔබ නීතිඥවරයෙක් තෝරා ගන්නවා නම් සංක්‍රමණ කටයුතු පිළිබඳ එතනදී අර මාරා නියෝජිතයාට ලැබෙනවා මාරා නම්බර් එකක් නම්බරයක්. ඒ වගේම තමයි නීතිඥවරයාට ලැබෙනවා LPN ලීගල් ප්‍රැක්ටිෂනර් නම්බර් කියන මේ නම්බරේ. ඉතින් මේ නම්බර ලබාගෙන මේ අදාළ දැනුමින් යුක්තව වැඩ කටයුතු කරන නීතිඥවරයෙක්ද එහෙම නැත්නම් නියෝජිතයෙක්ද කියන එක වඩා හොඳින් සොයා බලන්න. ඔබ ලංකාවේ හෝ වෙන විදේශයක ඉඳලා ඉන්නවා වෙන්නත් පුළුවන්. නමුත් ඔබට දැන් ඔන්ලයින් පහසුකම් තිබෙනවා. ඉතින් ඒ ගැන හරියට සොයා බලන්න. මෙතනදී අපිට ගොඩක් ප්‍රශ්න සහ සමහර විට ගැටලු එනවා. මේ අධ්‍යාපන කටයුතු පිළිබඳව ඉන්න නියෝජිතවරුන් ඉන්නවා. ඒ කියන්නේ අදාළ විශ්වවිද්‍යාලවලට හෝ පාඨමාලා පාඨශාලාවලට අදාළව නියෝජිතයින්. ඉතින් ඔවුන් හැබැයි ඔවුනුත් යම් යම් කටයුතු කරනවා මේ සංක්‍රමණ ක්ෂේත්‍රය තුළ. නමුත් ඔවුන් සංක්‍රමණ කටයුතු පිළිබඳව ලියාපදිංචි නියෝජිතයින් හෝ නීතිඥවරුන් නෙමේ. ඉතින් එතනදී ඔවුන් දැනුමකින් යුක්තව ඔබට උදව් කරනවා නම් ඒක හොඳයි. නමුත් ඔබ සැලකිලිමත් වෙන්න ඔවුන් ඔබ යන්නේ කාළඟටද කියන එක.
0: ඔව් මදු, ඇත්තටම මම අහන්න හිතාගෙන හිටපු ප්‍රශ්නයකට තමයි ඔබ පිළිතුරු දුන්නේ. මොකද නිරන්තරයෙන්ම අපිට දකින්නට ලැබෙනවා මේ ශිෂ්‍ය වීසා ලබා ගන්න අවස්ථාවේදී ඉස්සර වෙලා විශ්වවිද්‍යාලයට අධ්‍යාපන ආයතනට අපි මේ ගැන කතා කරා. ඒ තෙන්දී ඒ අධ්‍යාපන ආයතන වලින් ලියාපදිංචි කරපු නියෝජිතයන් ඉන්නවා. නමුත් ලංකාවේ සිටින බොහෝ අය සිතාගෙන ඉන්නේ මොවුන් ඇත්තටම ඕස්ට්‍රේලියාවට වීසා ලබා දෙන්න පුළුවන් ඒජන්තවරයන් වරුන් හවවරයන් කියලා. ඒක නිසා මේ දෙගොල්ලෝ වෙන් කරලා අඳුරගන්න කොහොමද තියෙන පහසුම ක්‍රමය?
1: මම අර කලින් කිව්ව විදිය තමයි. ඔබ මාරා ආයතනයට පිවිසෙන්න ඒ වෙබ්සයිට් එකට ඔබට ඒ ලයිස්තු දැක බලා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපි මීටින්ග් වරුන් සම්බන්ධව කතා කරනවා නම් අදාළ ප්‍රාන්තවලට අදාළව ඒ මීටින්ග් වරුන් ලියාපදිංචි ආයතන තිබෙනවා. උදාහරණයක් විදිහට වික්ටෝරියාව ගත්තොත් එහෙම ලීගල් ඇඩ්මිෂන්ස් බෝඩ් මේ මේ ආයතන වලට පිවිසිලා, ඒ වගේම තමයි ලෝ ඉන්ස්ටිටියුට් ඔෆ් වික්ටෝරියා මේ වගේ ආයතන වලට පිවිසිලා ඔබට හොයා බලන්න පුළුවන් ඒ අදාළ නම තිබෙන කෙනා නීතිඥවරයාද වරයද වරයක්ද, අර මං කියපු LPN ඒ නම්බරය තිබෙනවාද, දැනුම කුසලතාවයේ කෙබඳුද, ඒ වගේ ඔබට සොයා බලන්නට පුළුවන්. ඉතින් මේ තමයි හොඳම විදිය. හැමතිස්සෙම ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මේ වීසා සම්බන්ධව වෙනම අංශයකුත් පවත්වාගෙන යනවා. ස්කෑම්ස් එහෙම නැත්නම් අපචාරවලට ගොදුරු වෙච්ච අය සම්බන්ධව සහ ඔවුන්ව දැනුවත් කරන්නට ඒ විශේෂ උපදෙස් මාලාවල් නිරන්තරයෙන් ඉදිරිපත් කරනවා. ඉතින් එතනදී ඒ සම්බන්ධව ඔබ ඉතාම සැලකිල්ලෙන් සහ වගකීමෙන් කටයුතු කරන්නට කියන ඉල්ලීමක් සිද්ධ කරනවා. මොකද අපි ළඟට ගොඩාක් එනවා ඒ ලොකු වංචාවලට මූල්‍යමය සහ තමන්ගේ අනන්‍යතාවය පිළිබඳව වංචා රැවටීම් වලට ලක්වෙච්ච පුද්ගලී.
0: මදු අපි දිගටම දැන් පසුගිය සතියේ කතා කරපු PR සහ TR වලදී PR වල අපි යම්කිසි තැනක නැවතුණා පසුගිය සතියේදී අපි ඒ සාකච්ඡාව දිගටම කරගෙන යන්න අවශ්‍යතාවයක් තියෙනවා. අපි මේ අසන්නංගේ ප්‍රශ්නත් එක්ක තමයි මේ වෙන පැත්තකට යමුනේ. මදුර පුළුවන් දෙකේ ඉතුරු සාකච්ඡාවේ ඉතුරු ටිකට පිවිසෙන්න PR වල අපි ගිය සතියේ නැවතුණ තැන ඉඳලා.
1: ඔව්, ඇත්තටම අපි මේ PR සහ TR සම්බන්ධව මේ වචන දෙක හරි සුලභ සහ දිවට හුරු වචන දෙකක් නිසා අපි ඒ සම්බන්ධව කතා කළා. නමුත් මෙය ඉතාම පුළුල්. අපි PR කියලා කියපු පමණින් පර්මනන්ට් රෙසිඩෙන්සි මේ සම්බන්ධව වීසා බොහොම ලොකු ප්‍රමාණයක් තිබෙනවා. ස්ථිර වීසා ඇත්තටම සබ්ස්ටාටස් වලින්ම 37% විතර වගේ ප්‍රමාණයක් තිබෙනවා. PR తాවකාලික වීසා සබ්ක්ලාසස් 44% වගේ ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම සරණාගත වීසා තිබෙනවා. එය 5% වගේ ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් ඉතාම ලොකු ප්‍රමාණයක් වීසා වර්ග 100% ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. ඔබ මේ කෙටියෙන් TR කියන එකෙන් දෙන්නාට සාමාන්‍ය ව්‍යවහාරයේදී. ඉතින් මේ වීසා හරි වශයෙන් දැන ගැනීම ඉතාම වැදගත්. මොකද බොහෝ විට සමහර විට අපිට දකින්න ලැබෙනවා ඔබ යම් වීසා වලට ඔබට අයිතිය සහ සුදුසුකම් තිබෙනවා, නමුත් ඔබ වෙනත් සුදුසුකම් නැති වීසාවක අයදුම් කරලා ඒ තුල කැටලවිලා බොහොම ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙනවා. මොකද ඔස්ට්‍රේලියාව තුල ඇත්තටම වීසාවක් කියන්නේ ජීවිතය වගේ ජීවිතයට සමාන කරනවා. ඉතින් මේ වීසාව වැරදුනොත් ඔබට ජීවිතය වරදින්නට පුළුවන්. ඒක නිසා ඉතාම සැලකිල්ලෙන් ඒ වීසාව තෝරගන්නට ඕනේ. ඒ වගේම තමයි දැන් 50 මගින් ඇති කළ වීසා වර්ග තිබෙනවා. උදාහරණ විදිහට කියනවා නම් ක්‍රිමිනල් ජස්ටිස් වීසා, එන්ෆෝස්මන්ට් වීසා, මරිටයිම් ක්‍රූ වීසා, ඒ වගේ වීසා. ඒ වගේම ඔබ අර කෙටියෙන් අඳුනන වර්ක් වීසා මේ తాවකාලික වීසා වර්ග රාශියක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඉතින් මේ සම්බන්ධව යම් කිසි හොඳ දැනුමක් ලබා ගන්නක හොඳයි. ඔබ යම් කිසි වීසාවකට අයදුම් කරනවා නම් එය ස්ථීරද තාවකාලිකද, තාවකාලික නම් ස්ථීර වීසාවකට යන පාර කොහොමද, එයින් පස්සේ පුරවැසිභාවය සඳහා යන්නේ කොහොමද, සහ ඔබේ අරමුණු ඔබේ අපි කිවොතින් ඔබේ සැලැස්මවල් ප්ලෑන්ස් මොනවද ජීවිතය සම්බන්ධව, ඒ අනුව තමයි මේ වඩා සුදුසු වීසා වර්ගය තෝරගත යුත්තේ.
0: ඔමදු අපි මේ විශාල ප්‍රදේශයක් ගැන තමයි කතා කරන්නේ. මේ මේකේ ආවරණය කරන්න තියෙන බොහෝ වීසා වර්ග තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන දිගටම කරගෙන යන්න. ඇත්තටම ලක්මිහිර වෙනුවෙන් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබේ කාලය ශ්‍රමය මේ වෙනුවෙන් වැය කිරීම ගැන. ආයිත් ලබන සතියේ හමු වෙන තුරු ආයිබුවන්. ආයිබුවන් මදු.
1: ඔබට ආයිබුවන්.
2: The World at Night on your local station, Plenty Valley FM. On your local station, 88.6 Plenty Valley FM, The World at Night.
3: Lakmihira, Australia ve visena Sri Lankikiyange hada gasma hadunagat lak salakuna lakmihira. ක සිරියාව FM 88.6
4: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
3: මිහිරියාවක සිරියාව ලක්මිහිර FM 88.6.

0: පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ යම්කිසි කතාබහකට ලක්වුණු ගායකයෙක් තමයි ඔහු. ඔහුගේ නම ගාමිණී ජීවරත්න, ගීතේ ලිව්වේ කුලරත්නාරි වංශ, සංගීතය රෝහණ වීරසිංහ බොහොම කාලයකට කලින් ගායනා කරපු ගීතයක් යළිත් මතුවෙලා තියෙනවා. අපි ලක්මිහිර ඔබට ඒ ගීතය ගෙන ආවේ. අපි කතා කරපු විදියට මුලිනුත් මතක් කරා, විජිත හේරත් අපේ විදේශ ඇමතිතුමා ඕස්ට්‍රේලියාවට පැමිණිලා ජන හමුවක් පැවැත්වුවා. ඒ ජන හමුවේදී සිදුවෙච්ච කතාබහ, ඡායාරූප මේ දවස්වල සමාජ මාධ්‍ය හරහා කතාබහට ලක් වෙලා තියෙනවා. ඒ ජන හමුවට වාර්තා කරන්න ලක්මිහිරට ආරාධනාවක් තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් එහෙම ක්‍රමයක් ඕස්ට්‍රේලියාවේ තියෙනවද කියලා දන්නේත් නැහැ. නමුත් යම්කිසි YouTube නාලිකාවක් සඳහන් කරනෝ ඔවුන්ට ඒ ජන හමුව ආවරණය කරන්න ආරාධනාවක් තිබුණා කියලා. සමහර ජනමාධ්‍යවලට ආරාධනා කරන එකත්, සමහර ජනමාධ්‍යවලට ආරාධනා නොකරන එකත් සංවිධායකවරු නැවතත් කල්පනා කරන්න ඕන කියලා මම හිතනවා. යම්කිසි කටයුත්තක් සිදු වෙනවා නම්, මාධ්‍යයකට ආරාධනා කරනවා නම් හැමෝටම ආරාධනා කරන්න පුළුවන් වෙන කම තියෙන්න ඕන. එතකොට ඒ හැකි පමණින් හැම මාධ්‍යයක්ම එය ආවරණය කරાવી. එහෙමයි සිද්ධ වෙන්න ඕන. විශේෂයෙන්ම ඒ වෙලාවේදී මතුවෙච්ච ප්‍රශ්නෙකුත් තිබුණා, මේ විදේශ වලින් පැමිණෙන මැති ඇමතිවරු ඕස්ට්‍රේලියාවේ තියෙන මාධ්‍ය, ගුවන්විදුලිය, රූපවාහිනී මාධ්‍ය වලට සාකච්ඡා නොදීම පිළිබඳව ඔවුන් කනගාටුවෙන් ඉන්නවා කියලා ලක්මිහිරත් මේ ප්‍රකාශ කරන්නේ කනගාටුවම තමයි. ඉතින් මේ ප්‍රශ්නෙට පිළිතුරක් ලැබුණ නැහැ. අපි හිතනවා ඉදිරියේදී මේ වගේ වැඩසටහන් සංවිධානය කරන අය ඒ පිළිබඳව අවධානය යොමු කරලා ඒ ගැන පිළිතුරක් ලබා දේවි කියලා. හැම මාධ්‍යයකටම සාකච්ඡා දෙන්න බෑ. ඒක නිසා ලක්මිහිර යෝජනා කරනවා ඒ එන මැති ඇමතිවරුන්ට අඩුම වශයෙන් පැයක හමාරක විතර මාධ්‍ය සාකච්ඡාවක් ලබා දෙන්න පුළුවන් කියලා. එතකොට ඔක්කොම මාධ්‍ය කරුවන්ට තෙන්ට යන්න පුළුවන්, ගිහිලා තම තමන්ට හැකි විදියට මාධ්‍ය වාර්තා කරන්න පුළුවන්. විශේෂයෙන් මම මේ ගැන සඳහන් කරන්නම අවශ්‍ය වුණේ අර ආරාධනා කරා කියපු YouTube නාලිකාව ඒක වාර්තා කරන්නේ මේ සමාජ මාධ්‍යවල මේ විදියට තිබුණා, අහවල් දැන මේ විදියට තිබුණා කියලා ඉවරලා. එතෙන්ට ගියා නම් සමාජ මාධ්‍යවල තිබිච්ච විදියවත් වෙන වෙන තැන්වල තිබුණු විදියවත් නෙමෙයි, ඇත්තටම එතන සිදුවුණ දේ ගැන වාර්තා කරන්න පුළුවන් වෙනවා. ඉතින් මගේ මේ උත්සාහය තමයි ඇත්තටම එතන සිද්ධ වුණේ මොකද්ද කියන එක කියන්න. ඒ ශාලාව පිරෙන්න සෙනග ඇවිල්ලා හිටියා. එතකොට සංවිධායකයන් බලාපොරොත්තු වෙච්ච සෙනග එතෙන්ට ඇවිල්ලා හිටියා. සෙනග ගැන කතා කරන්න දෙයක් නැහැ. නමුත් ගැටලුවක් තිබුණා. ඔවුන් ප්‍රකාශ කර වෙලාවට වඩා පැයකට පහු වෙලා තමයි වැඩසටහන පටන් ගත්තේ. මේ ප්‍රමාදය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල තියෙන බොහෝ වැඩසටහන් වලදී සිද්ධ වෙන දෙයක්. ආරාධනා කරනවා අහවල් වෙලාවට එන්න කියලා. මං හිතන්නේ ආරාධනා කරන අයවත් හිතන්නේ නැහැ ඒ වෙලාවට පටන් ගන්න කියලා. මේක ඇත්තටම මේ ආරාධිතයන්ට කරන අවනම්බුවක්. සමහරු හරියටම වෙලාවටම එනවා. මම පෞද්ගලිකව පුරුදු වෙලා තිනවා යම්කිසි ආරාධනාවක් තියෙනවා නම් වැඩසටහනක් පටන් ගන්නවා කියලා කියනවා නම් හරියටම ඒ වෙලාවට යන්න ප්‍රමාද වෙලා යන එක මට කොහොමටවත්ම හුරුදුයක් නෙමෙයි. අපි ලංකාවේදී පාසල්වලත් මේ පස් ඉස්කෝලේට පහු වෙලා ප්‍රමාද වෙලා එන ළමයි දණ ගස්සනවා, තුත්තිරි ගලවනවා, එක එක විදියට දඬුවම් දීලා ඉවරලා ප්‍රමාද වීම නවත්තන්න තමයි උත්සාහ කරන්නේ. ප්‍රමාද වෙන එක හොඳ දෙයක් නෙමෙයි කියලා පාසලේ ඉඳන්ම ඉගෙනගෙන තිනවා. අපි දන්නවා ලංකාවේ ජනාධිපතිවරියක් ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකා ජනාධිපතිව හමු වෙන්න බැරි වෙච්ච කතාවක් තියෙනවා. මොකද ඒ වෙලාවට ප්‍රමාද වෙලා ගියපු නිසා. ඉතින් මේ ප්‍රමාද වෙන්න නැතුව වෙලාවට පටන් ගන්න ඕනේ. හිතේ එක වෙලාවක් තියාගෙන පටන් ගන්න තව වෙලාවක් තියාගෙන එහෙම කරන්න නරකයි. එහෙම වුණාම අපි ජනතාවක් විදියට, සමාජයක් විදියට අපි සංස්කෘතියක් හදා ගන්නවා. 3ට කිව්වොත් 4ට තමයි පටන් ගන්න, 4ට කිව්වොත් 5ට තමයි පටන් ගන්න. ඒක නිසා අපි ගිහිල්ලා ඔතන ඉන්න ඕනේ නැහැ ඒ වෙලාවට යනවා කියලා. එතකොට මේක අපි කියනවා විශේෂ චක්‍රයකට ඇතුල් වෙනවා කියලා. මේ චක්‍රයට දැනටමත් අපේ බොහෝ තැන්වල පටන් ගන්න වැඩසටහන් ඇතුල් වෙලා තියෙන්නේ. මේක වැරදි කෝණයකින් අල්ලගන්න එපා. නමුත් මේක සාධාරණ විවේචනයක්. ඔබ වැඩසටහනක් සංවිධානය කරනවා නම් ඔබ පටන් ගන්න බලාපොරොත්තු වෙන වෙලාවක් තියෙනවා නම් ඒ වෙලාවට ඒ වැඩසටහන පටන් ගන්න. එහෙම බැරි නම් නියමිත වෙලාවට පැමිණෙන්න කියලා ආරාධනා කරන්න. ආරාධිතයන්ට ගෞරව කරන්න ඕනේ. ඔවුන් බොහොම දේවල් කැප කරලා තමයි සමහර තැන්වලට යන්නේ. ඒක නිසා ඔවුන්ගේ වෙලාවට වටිනාකමක් දෙන්න. ඒ වැඩසටහනේදී ඒ පැයේ ප්‍රමාදය නිසාවෙන් සිදුවෙච්ච ප්‍රශ්න කීපයක් තියෙනවා. අවසානයේදී ජනතාව අහපු ප්‍රශ්න බොහෝ දේවල් වලට පිළිතුරු දෙන්න බැරිවීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. නමුත් ඇමතිතුමාගේ කතාව සාධාරණ කතාවක්. මෙල්බන් ජනතාව ඡන්දය දීලා, මෙල්බන් ජනතාව මේ ඡන්දය දෙන්න කියලා මේ පුනරුද්‍රජය පත් කරන්න කියලා පත් කරගත්තාම ඔවුන් බලාපොරොත්තු වෙච්ච මූලික කාරණයක් තියෙනවා. අපි කැමැති වුණත් අකමැති වුණත් ඒ තාක්කල් තිබුණු රජයන් වල දූෂණ සහ ඒ වගේ අක්‍රමිතා පිළිබඳව නීතිය ගෙනෙන එක. ඒක තමයි ඡන්දය කාලයට අපි ගියා නම් ඒක තමයි ජනතාව කිතුවිච්ච පළවෙනි බලාපොරොත්තුව. ඉතින් ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්න නව රජය කොච්චර කටයුතු කරාද කියලා කියන එක රජයේ නියෝජිතයෙක් විදිහට පැමිණෙන ඇමතිතුමාගේ වගකීමක්. ඒ වගකීම ඔහු හරියටම ඉෂ්ට කරා. නමුත් ඔහු විදේශ ඇමති විදිහට ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා මොනවද ලබාගත් දේවල් ගැන කතා කරන්න වැඩසටහන පටන් ගත්ත වෙලාව විතරයි ඔහු ඕස්ට්‍රේලියාවට පැමිණියා විතරයි. නමුත් නවසීලන්තයේදී ඔහු ළඟා කරගත්ත දේවල් ඔහුගේ අභිප්‍රායන් ඉෂ්ට වුණාද කියන එක ගැන ප්‍රකාශයක් කර බොහොම සන්තෝෂයට කාරණයකුත් තියෙනවා. නවසීලන්තයට කොළඹ ඉඳලා ඍජු ගුවන් මාර්ගයක් ගුවන් පටන් ගන්න කටයුතු කරා කියන එක සිඩ්නි හරහා ගිහිල්ලා. ඉතින් ඒ වගේ ඒ නවසීලන්තයේදී ඔහු ළඟා කරගත්ත ඉෂ්ට කරගත්ත දේවල් පිළිබඳව වාර්තාවකුත් ඉදිරිපත් කරා. නමුත් මෙල්බන් වල හරි ඕස්ට්‍රේලියාවේදී හරි ඒක ඉදිරිපත් කරන්න බැරි වුණ හේතුව බොහොම පැහැදිලි. ඒ සංචාරය ආරම්භයේදී තමයි මේ ජන හමුව තිබුණේ කියන එක. ඊට අමතරව සමාජ මාධ්‍යවල ඡායාරූප අරගෙන හිස් ආසනවල ඉන්නවා කියලා. ඉතින් ඒව ඇත්තටම නෑ. ශාලාව පිරෙන්න හිටියා. පුටුවලට වඩා ජනතාව ඇවිල්ලා හිටියා, හිටගෙන හිටියා. ලක්මිහිරට ආරාධනාවක් තිබුණේ නැතත් ඒක තමයි සත්‍ය වශයෙන්ම සිදු වුණ දේ. ආරාධනාවක් තිබුණා නම් අපි ඒක ආවරණය කරලා ලක්මිහිරෙන් ඔහුගේ කතාවේ කොටස් ප්‍රචාරය කරන්නත් තිබුණා. ඒ ගැන තමයි අපේ විවේචනය. විවේචනයට සාධාරණව සවන් දෙන්න කියන එක තමයි අපි කියන්නේ. මේ හැම වෙලාවෙම අපි විවේචනයක් කරාම ඒකේ හොඳ පැත්තකුත් නරක පැත්තකුත් තියෙනවා. ඒකට විරුද්ධව කතා කරනවට වඩා විවේචනයෙන් ඉදිරිපත් කරන දේවල් වල සාධනීය ලක්ෂණ ලබාගෙන ඒ අනුව ඉදිරියේදී කරන වැඩසටහන් පිළිබඳව වෙන විදිහකට කටයුතු කරනවා නම් බොහොම හොඳයි කියලා තමයි අපිට හිතෙන්නේ.
1: ලක්මිර ඕස්ට්‍රේලියාවේ විසින ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක්මිර මීරියාවක සිරියාව FM 88.6
2: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
1: මීරියාවක සිරියාව ලක්මිර FM 88.6.

0: අද අපි කතා කරන්නේ තරමක වෙනස් මාතෘකාවක් පිළිබඳවයි. වර්තමාන තරුණ පරපුර තමන් නව තාක්ෂණයේ පුරෝගාමී බව විශ්වාස කරනවා. ඒක අසත්‍යයක් නොවේ. ඔවුන් නව මෘදුකාංග, ජංගම යෙදුම්, කෘත්‍රිම බුද්ධිය හෙවත් AI, සමාජ මාධ්‍ය වේදිකා සහ ඩිජිටල් අන්තර්ගත නිර්මාණකරණය ඉතා වේගයෙන් ඉගෙන ගන්නවා. තත්පර කිහිපයකින් වීඩියෝ සංස්කරණය කරනවා. AI භාවිතයෙන් රූප, හඬ සහ ලිපි නිර්මාණය කරනවා. නව තාක්ෂණයට හැඩගැසීම ඔවුන්ට ස්වභාවිකයි. නමුත් මෙහි අප අවධානය යොමු නොකරන වැදගත් වෙනසක් තිබෙනවා. තාක්ෂණය භාවිතා කිරීම සහ තාක්ෂණය නිර්මාණය කිරීම යනු එකම දෙයක් නොවේ. අද අප භාවිතා කරන අන්තර්ජාලය, චන්ද්‍රිකා සන්නිවේදනය, GPS පද්ධති, පරිගණක සකසන මයික්‍රෝප්‍රොසෙසර්, දත්ත සමුදා පද්ධති සහ කෘත්‍රිම බුද්ධියේ මූලික න්‍යායන් ගොඩනගා ඇත්තේ වසර ගණනාවක් පුරා පරිේෂණ කළ විද්‍යාඥයන්, ඉංජිනේරුවන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසිනි. අද තාරුණ්‍යට ඉතා පහසුවෙන් AI භාවිතා කළ හැකි.
1: නමුත් එම AI නිර්මාණය කිරීමට ගණිතය, සංඛ්‍යානය, පරිගණක විද්‍යාව සහ පරිේෂණ ක්ෂේත්‍රවල දශක ගණනාවක දැනුමක් අවශ්‍ය වෙනවා. බොහෝ විශ්වවිද්‍යාල සහ පරිේෂණ ආයතන තාමත් පළපුරුදු ජ්‍යෙෂ්ඨ විද්වතුන් විසින් මෙහෙයවනු ලබන්නේ ඒ හේතුව නිසාය. නව දැනුමක් බිහි කිරීමට පෙර දැනට පවතින දැනුම ගැඹුරින් අවබෝධ කරගත යුතුය.
2: එහෙත් මෙය තරුණයන්ගේ දායකත්වය අවතක්සේරු කිරීමක් නොවේ. ඉතිහාසය පෙන්වා දෙන්නේ විශාල පෙරළි බොහෝ විට සිදුවන්නේ තරුණ මනස් සහ පළපුරුදු මනස් එකට වැඩ කරන විට බවයි. තරුණයන් ගෙනෙන්නේ උද්‍යෝගය, නිර්මාණශීලීත්වය, ධෛර්යය සහ විනස්කම් පිළිගැනීමේ හැකියාවයි. පළපුරුදු පරපුර ගෙනෙන්නේ ගැඹුරු දැනුම, විචාරශීලී චින්තනය, ඉතිහාසයෙන් ලැබූ පාඩම් සහ දිගුකාලීන දැක්මයි. සැබෑ නවෝත්පාදනය සිදුවන්නේ මේ දෙක එකට එක්වන විටය. එබැවින් අනාගතය අයිතිවන්නේ තරුණයන්ට පමණක් නොවේ. ඒ අයිතිවන්නේ තරුණ උද්‍යෝගය සහ පළපුරුදු ප්‍රඥාව එකට එක් කරන සමාජයකටය. මේ පිළිබඳව ඔබගේ අදහස් මොනවද?
3: තාක්ෂණය වෙනස් කරන්නේ තරුණ පරපුරද, නැත්නම් මෙහි මූලික අඩිතාලම ගොඩනගන පරිේශකීන්ද? සමහර විට පිළිතුර වන්නේ දෙපාර්ශ්වයම එකට බවයි.
4: ඔව්, ඔබේ අදහස් තියනවා නම් අපිට කෙටි පණිවිඩයකින් එවන්න. අපේ අංකය 0468 2778 8866. වැදගත් පණිවිඩයක් අපි අරගෙන ආවේ ලක්මිහිරෙන්. මේ නිරන්තරයෙන්ම මේ පරම්පරා ගැටුම ගැන අපි කතා කරනවා. පරම්පරා දෙකකදී තරුණ පරපුර විශ්වාස කරනවා වැඩිහිටි පරපුර තාක්ෂණය දන්නේ නැහැ කියලා. තාක්ෂණය භාවිතා කරන්න දන්නේ නැහැ කියන එක ගැන තමයි තීන. එක නිසා සමහර වෙලාවට අනවශ්‍ය විහිළු සහ උපහාස, අපහාස කරන අවස්ථාවල් අපි දැකලා තිනවා වැඩිහිටියන් දැක්කාම. නමුත් අමතක කරන්න නරකයි. මේ තාක්ෂණය ඇත්තටම නිපදවන අය තරුණ පරම්පරාව හිතාගෙන ඉන්නවට වඩා ඉතාමත්ම වැඩිහිටි පරම්පරාවක් තමයි මේ තාක්ෂණය අලුත් දේවල් මේ සමාජයට අරගෙන එන්නේ. එතකොට මේ දෙක අතර සම්බන්ධතාවය තියෙන්න ඕන. ඒක නිසා විශ්වවිද්‍යාල හරි වෙනත් පරේෂණ ආයතන වලට හරි ඔබට ගියහම ඔබට දැක ගන්න පුළුවන් මේ පරේක්ෂකයන්, නව පරේක්ෂකයන් තරුණයන් තමයි. නමුත් ඔවුන් මෙහෙවන්න ඉන්නේ තාමත්ම වැඩිහිටි පරම්පරාව. මේ දෙක හැම තැනදීම ඒ විදිහටම සිද්ධ වෙනවා. අපි කැමති ලක්මිහිරත් ඒ විදිහටම සිද්ධ වෙනවා නම් ආරාධනා කරනවා තාරුණ්‍යයට අපි සමග එකතු වෙලා මේ වැඩසටහන ඉදිරිපත් කරන්න එන්න. ඕන වෙලාවක ලක්මිහිර මැදිරිය ඉදිරිපත් වෙලා තිනවා. ඔබට පුළුවන් ඔබේ කුඩා වැඩසටහනක් හරි අරගෙන එන්න. එහෙම නැත්නම් අඩුම වශයෙන් වැඩසටහනක් සකස් කළා අපිට එවන්න. මේක සුසු මට්ටමක තියනවා නම් අපි ලක්මිහිර මගෙන් ප්‍රචාරය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී ඔබ තරුණයෙම වෙන්න ඕනේ. ඔබ වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන්. සමහර ලාට ඕස්ට්‍රේලියාවට නිවාඩුවක් ගත කරන්න දරුවන් සමග ඉන්න ආපු වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන්. ඔබගේ අත්දැකීම් වුණත් අපිට වැදගත්. අපි සමග එකතු වෙන්න හැකි වෙලාවක ඇවිල්ලා කතා බහ කරලා යන්න පුළුවන්. ලක්මිහිර දොර හැමෝටම විවර කරලා තියෙන්නේ. තාරුණ්‍ය සහ වැඩිහිටියන් දෙගොල්ලෝ එකතු කරන්න යම් කිසි විදියකට අපිට වැඩසටහනක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒක තමයි අපේ බලාපොරොත්තුව. ආරාධනා කරනවා ඔබට අපි සමග ඉදිරියට එකතු වෙන්න කියලා. ඔබේ අදහස් අපිට වටිනවා. ඒ වගේම තමයි ඔබේ නිර්මාණ, ඔබේ හැකියාවන් ඉදිරිපත් කරන්න මාධ්‍යයක් විදියට ඉදිරියේදී අපි දිගින් දිගටම කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ආරාධනය හැමෝටම ඉතා කුඩා වැඩසටහනක් වුවත් ඔබට පුළුවන්, එහෙම නැත්නම් ඔබට මෙතනට පැමිණලා ඔබේ කටහඬින් දායක වෙන්න පුළුවන්. ඒකත් අපිට වැදගත් කටයුත්තක් තමයි. අපි මේ අවස්ථාවේ සමහර වෙලාවට අපි කටහඬ දායකත්වය ලබා ගන්න බැරි වෙනකොට අපි තාක්ෂණය යොදා ගන්නවා. තාක්ෂණය යොදාගෙන මේ AI මාර්ගයෙන් සමහර කටහඬවල් යොදා ගන්නවා. ඇත්තටම ඒ පිළිබඳව හැකියාවක් තියෙනවා නම් මේක අවස්ථාව කරගන්න. විශේෂයෙන්ම අපි කැමති ආරාධනා කරන්න මේ සිංහල ඉගෙන ගන්න දරුවන්ට, ඔස්ට්‍රේලියාව පුරාම සිංහල පාසල්වල මේ භාෂාව ඉගෙන ගන්න දරුවන්ට මේක හොඳ අවස්ථාවක් එන්න ඇවිල්ලි විරලා මේ අපි සමග ප්‍රවෘත්ති කියන්න, එහෙම නැත්නම් මේ අපේ වැඩසටහනක් ඉදිරිපත් කරන්න, එහෙම නැත්නම් කවියක් ගීතයක් ගායනා කරන්න, එහෙම නැත්නම් ඔබට පුළුවන් නම් යම් කිසි අංගයක් ඉදිරිපත් කරන්න, සංගීතයට හැකියාවක් තියෙනවා නම් සංගීත භාණ්ඩයක් අරගෙන එන්න ඇවිල්ලා වාදනය කරන්න, මේ වගේ බොහෝ විදි වලින් අප සමග එකතු වෙන්න පුළුවන්. තරුණයට ඉස්සෙල්ලා මම කිව්වා වගේ තරුණයට විතරක් නෙමෙයි හැමෝටම ආරාධනා කරනවා ලක්මිහිරත් සමග එකතු වන්න. ලක්මිහිර අපි ඔබේ අපේ ගුවන් නිදිලිය කරගෙන ඉදිරියට කටයුතු කරගෙන යමු. අපේ බලාපොරොත්තුව නිරන්තරයෙන්ම ඔබ සමග එකතු වෙලා නවක වැඩසටහන් ඉදිරිපත් කරන්න, අලුත් අදහස් නිරන්තරයෙන්ම අපිට ලැබෙන්න ඕන. එතකොට තමයි මේක ඔබේ ගුවන් විදුලිය වෙන්නේ. මේ ආරාධනය අපි තාම ඕනකමින් කියනවා. ඒ වගේම ඔබේ අදහස් තියෙනවා නම් අපිට තව විදියකට එකතු වෙන්න පුළුවන්. කෙටි පණිවිඩයක් එවන්න 0468227786 8
5: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තාකරණය, ශ්‍රී ලාංකිකයන්ගේ හද විහිර හඳුනාගත් ලක්මිහිර.
6: ගෙවුණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මව්බිමෙන්
7: මෙවර වෙසක් උත්සවය ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ලක්වාසි බෞද්ධ ජනතාව මහත් බැතිසිතින් සමරනු ලැබුවා. ශ්‍රී දළදා මාලිගයේ අටමස්ථානයේ කතරගම කිරිවෙහෙර කැලණිය රජමහ විහාරය ඇතුළු දිවයිනපුරා වෙහෙර විහාරස්ථානවල සදහැවතුන් බොහෝ පිරිසක් පෙහෙවස් සමාදන්ව තිබුණා. තවත් විශාල පිරිසක් ඒවා වැඳපුදා ගැනීම සඳහාද පැමිණ සිටියා. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වුණේ මාතරදී. වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ පමණක් තොරණ 25ක් වැනි සංඛ්‍යාවක් ඉදිව තිබුණා. රටපුරා දන්සැල් 17000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචිව තිබූ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ. වෙසක් සිරි නැරඹීම සඳහා පැමිණෙන ජනතාව වෙනුවෙන් කොළඹ ඇතුළු තදාසන් නගර ගණනාවක විශේෂ ආරක්ෂාවක් මෙන්ම රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක වුණා. ඒත් වෙසක් පොහෝ දිනට පසු දින අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වුණේ මීගොඩ ප්‍රදේශයේ. දන්සැලකට සහභාගී වී සිටි පිරිසක් අතරට කැම්ප්‍රතයක් කඩා වැදීමෙන් එහිදී පුද්ගලයන් 6 දෙනෙකු මිය ගියා. අටමස්ථානාධිපති ධූරයේ කටයුතු ආවරණය කිරීම සඳහා උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංගධායක රුවන්වැලි චෛත්‍ය රාමාධිකාරී පූජ්‍ය ඊ තලවැටුනුගමේ ඥානතිලක හිමියන් තාවකාලිකව පත් කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කළ බව මල්වතු මහාවිහාරය පසුගියදා නිවේදනය කළා. මල්වතු මහාවිහාර පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක හා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න හිමියන් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව පවතින අධිකරණ කටයුතු අවසන් වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ලැබෙනතුරු මෙම තාවකාලික පත් කිරීම සිදු කළ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ඉන්ධන සඳහා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටින් පිටවීමෙන් ඇතිවන පීඩනයේ කොටසක් ඉන්ධන පාරිභෝගිකයාට ලබා දීමේ ප්‍රතිපත්තියේ යටතේ ඉන්ධන මිල වැඩි කළ බව බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ QR ක්‍රමවේද යටතේ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රියාවලිය ඉදිරියේදී තදින්ම ක්‍රියාත්මක කරන බවයි.
8: ඉදිරියේදී ඛනිජ තෙල් නීතිකර සංස්ථාවත් ඒ වගේම ඩිජිටල් අමාත්‍යාංශයේ හැටියටත් අපි දැනට ක්‍රියාත්මක කරගෙන යන QR ක්‍රමය මීටත් වඩා ටිකක් තදින් ක්‍රියාත්මක කර ගැනීම සඳහා අවශ්‍ය වන පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා අපි විශ්වාස කරනවා මේ ඉන්ධන පරිභෝජනයේ කිසියම් මේ අර්බුදකාලී අවස්ථාවේ ඉන්ධන පරිභෝජනයේ කිසියම් විදියක අඩු කිරීමක් කරලා අපේ ආර්ථිකයට ඒකෙන් එන බලපෑම කිසියම් විදියක සමනය කිරීමක් කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. දැනට අපි සැලසුම් කරලා තියෙන්නේ ජූලි මාසයේ වෙනතුරු ඉන්ධන සහනාධාර ලබා දෙන්න සාමාන්‍ය මාකට් ප්‍රයිස් එකට වඩා විදුලි බල ජනනය සඳහා 25ක් අඩුවෙන් තමයි ලබා දෙන්නේ. විදුලි බල ජනනය කරන්න. ඒ නිසා මේ වැඩිවීමේ විශාල බලපෑමක් විදුලි ජනනයේ වියදම් වැඩිවීම සඳහා බලපෑමක් ඇති කරන්නේ
9: නැහැ. පසුගිය 30 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවේ භාවිත කරන සියලුම ඉන්ධන වර්ගවල මිල ගණන් නැවත වතාවක් ඉහළ දැමීමට ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාව පියවරගෙන තිබුණා. ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ රටෙහි ඉන්ධන මිල ගණන් 6 වතාවක් සංශෝධනය වී තිබෙනවා. ආර්ථිකය පිළිබඳ දැක්මක් සහ සැලැස්මක් සහිතව රට මෙහෙයවෙමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අපනයන හා ආනයන අතර පර්තරය අවම කර ඩොලර් අර්බුදයට විසඳුම් සෙවීමට දැන්දමත් රජය කටයුතු කරමින් සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර හා මීරිගම අතර කොටසේ වැඩ ආරම්භ කිරීමේ උත්සවයට පසුගිය දායක වෙමින්.
10: මා හිතන්නේ දැන් මේ දවස්වල ටිකක් ලොකු සංවාදයක් ගියා. මේ ආර්ථිකයේ ගැන ඩොලරේ උච්චාවචනයේ පිළිබඳව මා දැක්කා. ආණ්ඩු බිඳවැටේවි, ආණ්ඩුව යන්න, ඒ වගේවත් ආවා, උපදෙස් ගන්න වගේ ආවා. අපි තා හොඳින් තේරුම් අරන් තිබෙනවා අපේ ආර්ථිකයේ ඇතිවියේකී අර්බුදයන්, ගමන් කළ යුතු දිශාව පිළිබඳව ඉතාමත් දැක්මක් සහ සැලැස්මක් ඇතුව අපි වැඩ කරමින් ඉන්නේ. ඒකෙන් රුපියල් ලෙස ගත්තොත් අපි ආර්ථිකය ශක්තිමත් කරලා තිබෙනවා. අපි 2027 වසරට අපි අපේක්ෂා කරනවා ට්‍රිලියන 2ක ප්‍රාග්ධන වියදම් වෙන් කරන්න. ට්‍රිලියන 2ක්. දැන් ගත්තොත් මේ අධිවේගී මාර්ගයට බිලියන 112ක් යනවා අවුරුදු 3කට. ඒතර ආසන වශයෙන් ගත්තොත් අපි බිලියන 35ක් වසරකට වෙන් කළ යුතු තිබෙනවා. ඒතර බිලියන 2000ක් තියෙනවා අපි ගා. ඒ නිසා තමයි අපි කිව්වේ කුරුණෑගල දඹුල්ල පාරක් පටන් ගන්න බිලියන 120 කව දඹුල්ල ගලේවල දක්වා ඒකටත් අපිට මුදල් වෙන් කරන්න පුළුවන්. අපේ රේල්වේ ඉලෙක්ට්‍රිසිටි කරන්න පටන් ගන්න ඒකටත් අපි මුදල් වෙන් කරන්න. ඒතර රුපියල් වලින් අපිට වියදම් කළ හැකි. එහෙනම් අපේ අභියෝගය තමයි මොකද්ද? රුපියල් වලින් වියදම් කරන ගමන් ඒක ඇතුලේ තියෙන ඩොලර් ප්‍රමාණය අපි උපයා ගන්නේ කොහොමද? ඒක තමයි අපේ ඊළඟ දිගු කාලීන සැලසුම වෙන්න ඕන. 2025 වසර බැලුවොත් අපේ අපනයන ආදායම දින ඩොලර් බිලියන 17යි. අපේ ආනයන වියදම ඩොලර් බිලියන 21ක් තියෙනවා. ඒ නිසා අපේ අපනයන ආනයන සහ අපනයන අතර ඩොලර් බිලියන 4ක ඍණාගයක් තිබෙනවා. අපේ සංචාර කර්මාන්තයේ ඩොලර් බිලියන 3ක් විතර ලැබිලා තිබෙනවා. අපි ස්තුතිවන්ත වෙන්න ඕන. මේ ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් අපිට කරන්න අවස්ථාව ලැබෙන්නේ විදේශගත ශ්‍රමිකයන්. ඔවුන්ගේ අවුරුද්ද අපිට එවලා තියෙනවා ඩොලර් බිලියන 8ක්. මේ ඩොලර් අපිට එවලා තියෙන මැද පෙරදිග ඉතාමත් අශීරුවෙන් රැකියා කරන අය උපයාගත් ඩොලර් මේ. යුරෝප රාජ්‍යවල අත් කහපාට වෙනකම් පිඟන් හොදලා එකතු කරලා වෙන ඩොලර් මේ. එනිසා මම හිතන්නේ අපිට එහෙම ඩොලර් පුච්චන්න අයිතියක් නැහැ.
9: එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා.
10: අපි සැලසුම් කීපයක් පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. එකක් අපි ඍජු විදේශ ආයෝජන ගෙනා යුතුයි. ඒ සඳහා විශාල බාධාවන් තිබෙනවා. අන්න ඒ සඳහා අවශ්‍ය වෙන බාධාවන් ඉවත් කිරීම සඳහා අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඒ වගේම ආයෝජකයන්ට ආයෝජන ආරක්ෂණ පනතක් අපි පාර්ලිමේන්තුවට ඉක්මනින්ම සම්මත කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම ආයෝජකයන් තමන්ගේ සියලු කාර්යයන් කර ගැනීම සඳහා තනි කවුලුවක් නිර්මාණය කරන්න අපි අපේක්ෂා කරනවා. අපි අපේ අපනයනවල දිරිගැන්වීමක් අපිට අවශ්‍ය දෙයක්. විශේෂයෙන්ම අපේ අපනයනවල 25ක් තියෙන්නේ එක්සත් ජනපදයේ කේන්ද්‍ර කරගෙන. රටවල්වල විවිධාංගීකරණයකටත් යන්න ඕන. භාණ්ඩවල විවිධාංගීකරණයකටත් අපි යන්න ඕන. අපේ අධ්‍යාපනය මුළුමනින්ම අපි පරිවර්තන ලක් කරන්න සැලසුම් කළා තිබෙනවා. ලෝකයේ දියුණුවතම ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අපි අත්පත් කරගන්න ඕන. අපිට තිබෙන විශාලම සම්පත අපේ මානව සම්පත. 2032 වෙනකොට අපි සැලසුම් කරලා තිබෙනවා වෘත්තීය විශ්වවිද්‍යාල 50ක් ආරම්භ කරන්න. මේ අවුරුදු 5 මොනව හරි කරලා අදින්න මේ අපේ අපේක්ෂාව. එහෙම නැත්නම් කවුරුත් දෙනවා එහෙන් දෙනවා මෙහෙන් දෙනවා එහෙන් ගන්න පුළුවන් මෙහෙන් ගන්න පුළුවන් ගත්තොත් මොකද වෙන්නේ? මේ ටික දුවන්න පුළුවන් අනාගතය අර්බුදයට පත් වෙනවා. ඒ නිසා අපි ණය කළමනාකරණේ ණය ප්‍රශස්ත මත්තක

0: සමහතා චෝදනා කරනවා. විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේ පසුගියදා පැවති ජන හමුවකට එක් වෙමින්.
1: එදා ඔබ දන්නවා ගොවි ජනතාව වෙනුවෙන් ලොකු හඬක් නගන වර්තමානයේ ඉන්න බලවතු ගොවි බිමේ ඉඳගෙන කිලෝවකට 150ක් ලබා දෙනවා. ඊට පස්සේ කිව්වා සාවල මිල 120කට ලබා දෙනවා. අද 150ක් නැහැ 120ක් නැහැ. මේ කන්නේ ක්‍රියාත්මක කරන්නට MOP ටිකක් නැහැ. යූරියා මිල ඉහළ ගිහිල්ලා 7600 ඉඳලා 17500 18000 දක්වා TSP මිල ඉහළ ගිහිල්ලා 9000 ඒ වගේම පොහොර හිගෙනුත් ගොවිය වෙනුවෙන් කිඹුලු කඳුළු හලපු අයත් අර රෙද්දයි සරමයි බැලියමයි ෂර්ට් එකයි අඳපු කාලේ දැන් ටයි එකයි කෝට් එකයි අඳගෙන ඒගොල්ලොත් දැන් හිතාගෙන ඉන්නේ කෘෂිකර්මාන්තය අලාභදායී ක්‍රියාවක්. සමහරු අර මොඩ් ඉකොනොමික් තියරීස් උපයෝගී කරගෙන රටේ හදන්න යන මතයක් ගොවි දැන් කිරීම වැඩක් නැහැ. එක එක මත ඉදිරිපත් කරන න්‍යායාචාර්යවරු AC කාමරවල ඉඳගෙන කියන කතා. ගොවිය අවශ්‍ය වෙන්නේ තමන්ට රජවීමට පමණක් නෙවෙයි. තමන් රජවිය යුත්තේ ගොවිය රජ කරවීම.
0: හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කිහිප දෙනෙකු රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළා. 2014 වසරේ පැවති ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් බිලියන 7.8ක මුදලක් අවභාවිත කළ බවට එළඹී ඇති චෝදනාවට අදාළව මෙම නියෝගය නිකුත් කෙරුණා. මීට පෙර බැසිල් රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණයේද පසුගියදා නියෝග කළා. රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් මතවේදී නව රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් විමසූ විට ඔහු ඊට ලබා දුන්නේ මෙවන් ප්‍රතිචාරයක්.
2: මම හිතන්නේ නැහැ කිසි කෙනෙක් නීතිය මග අරලා ඉන්නවා කියලා. බැලේ අය රට ඉන්නවා. හැබැයි අයගේ නීතිඥවරු අධිකරණ හමුවේ උන්ගේ කරු දක්වනවා. ඒකම ඉතින් මේ මට වඩා හොඳට අපේ බාප්පා එක්ක මේ ආණ්ඩු ඉහළය කතා කරනවා. නිතරම ඉතින් ඒ අයගේ උපදේශ මත ඉන්නතු ඉන්නවද කියන මන් දන්නේ නැහැ. ඒක අහන්න ඕනේ ඒ අයගෙනුයි බාප්පා ගෙනුයි. හැබැයි ඉතින් අධිකරණ ක්‍රියාවලිය ඇතුලේ ඔහුගේ නියෝජනය සිද්ධ වෙනවා. මේ අයට මහින්ද රාජපක්ෂක ප්‍රශ්න තියෙනවා. ඉතින් අකින්නවනේ මේ මාසෙ වෙනකොට මහින්ද රාජපක්ෂ හෝ ගොටබේ රාජපක්ෂ හෝ රාජපක්ෂවරයෙක් අධිකරණයට එන්න වෙනවා. පොලිසියේ කටයුතු ක්‍රියාත්මක කරන එක හැම අවුරුද්දම තියෙන දෙයක්. මොකද එක පැත්තකින් ඩයස්පෝරාවට අවශ්‍ය දේත් මේ ආණ්ඩුව කරන්න එපයි.
0: පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම හිටපු මහ බැංකුව අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු හිටපු මුදල් ඇමති රවි කර්මානායක ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුවේ පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබූ චෝදනා එම විත්තිකරුවන්ට එරෙහිව පවත්වාගෙන යාමට නොහැකි බවට කොළඹ ත්‍රිපුද්දල මහාධිකරණ විසින් මණ්ඩල විසින් දී තිබූ නියෝගයක් ශ්‍රේෂ්ඨ අධිකරණයේ පසුගියදා ඉවත දමනු ලැබුවා. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව අගමිනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකගත්වයේ ඇතිව ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා මෙම තීන්දුව ලබා දී තිබෙනවා. 2016 වසරේ මාර්තු මාස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම් කර නිකුතුවකදී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට අදාළ විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා. ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ අරමුණින් ප්‍රජාශක්ති වැඩසටහන මේ මාස මුලදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය උපාලි පන්විලගේ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.
3: වර්තමාන රජය බලයට පත් වුණාට පස්සේ අපෝසත් රටක් ලක්ෂණ ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අපි ප්‍රමුඛතාගත කරපු ප්‍රධාන ක්ෂේත්‍රයක් තමයි අපේ රටේ ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම. 2024 සංඛ්‍යාලේඛන අනුව ගත්තහම ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙන සමස්ත ජනගහනය මිලියන 17.6ක් පමණ වෙනවා. දළ වශයෙන් ගත්තොත් 90%කට ආසන්න ප්‍රමාණයක් අර සමස්ත දිළිඳු ජනතාව ජීවත් වෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල. ඒ අනුව පසුගිය වර්ෂයේ ජූලි මාසයේ අපේ රටේ ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා අපි ප්‍රජාශක්ති දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයේ නමින් වැඩසටහනක් ආරම්භ කළා. ඒ අනුව ගත වෙච්ච මාස කීපය පුරා අපි ලංකාවේ සක්‍රියව තිබෙන ග්‍රාම නිලධාරී වසම් 14,008ම ජනතාවගේ සහභාගිත්වයෙන් ප්‍රජා සංවර්ධන සභා සකස් කරලා මේ වෙනකොට අවසන් කරලා තිබෙනවා. මෙන්න මේ ප්‍රජා සංවර්ධන සභා විසින් පසුගිය මාස කිහිපේ පුරා සෑම ගමකටම මේ ගම සංවර්ධනය කිරීමේ ග්‍රාම සංවර්ධන සැලසුම් මේ වෙනකොට සකස් කරලා අවසන් කරලා තිබෙනවා. මේ ව්‍යාපෘති ඒ ගම්වල ජනතාව විසින්ම හඳුනාගත්තු ව්‍යාපෘති තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. මේ වැඩසටහන සඳහා විශේෂයෙන්ම ජනාධිපතිතුමා පසුගිය අයවැය කතාවේදී 2026 වර්ෂයේ සඳහා රුපියල් මිලියන 25000ක් වෙන් කරලා තිබෙනවා. මේ මුදල් භාවිතා කරලා ඒ ගාම සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අධියර විදිහට ලබන මාසයේ ජූනි මාසයේ දෙවැනිදා අපි ආරම්භ කරනවා ලංකාවේ ගම් දහසක වැඩ දහසක් නමින් ප්‍රජාශක්ති දිලිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයේ අපි ක්‍රියාත්මක තලයේ වැඩ කටයුතු ආරම්භ කරන්නට මේ වෙනකොට සැලසුම් කරලා තිබෙනවා.
0: පක්ෂීය මාරු කළ විට මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත්

0: ලගදීම පාර්තිමේන්තු ඉදිරි පත්කිරීමට සූදානම් බව රජ පවසනවා. එම පනත් කෙටුම්පත සැකසීමට අදාළ මූලික සාකච්ඡා මේවද පිට ආරම්භ වී ඇති බවයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ. මහජන ඡන්දයෙන් තේරීපත් වී වෙනත් දේශපාලන පක්ෂයක් වෙත මාරුවන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූරය ඍජුවම අහෝසි කිරීම සඳහා වන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද පසුගියදා කියා සිටියා. ජනවරමට එරෙහිව පක්ෂ මාරුව වැළැක්විය යුතු බවට වන සංවාදයක් දීර්ඝකාලික සිට පැවතුනද පැවති කිසිදු රාජ්‍යයක් එය වැළැක්වීම සඳහා නීති සම්පාදනයට එතරම් උනන්දුවක් නොදැක්වීමද විශේෂත්වයක් වුණා. ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යලිත් ලබන සතියේත් ලක්මිහිරෙන් හමුවන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට. මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය මහවැලි නිෂ්පාදන. ගියුණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මව්බිමෙන්.
1: ලක්මිහිර ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක්මිහිර මීරියාවක සිරියාව FM 88.6
2: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
1: මීරියාවක සිරියාව ලක්මිහිර FM 88.6.

0: ඇසූ 8.6 ලක්මිහිර FM ගෙනෙන පරණ කතා.
1: අද ත්‍රිකුණාමලයේ නාලන්ද මහාවිද්‍යාලයේ BH යොෂිනිකා සෙත්මිනිද සිල්වා ශිෂ්‍යයාව සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් පැවැත් වූ දීප ව්‍යාප්ත ජාතික තරඟයට ඉදිරිපත් කළ 2023 වර්ෂයේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනු කෙටි කතාවක්. රජ්ජුරුවෝ තාමත් හෙළුවෙන්.
2: සීතාම්බර පට සලුව ඇඳගෙන යද්දී පොඩ්ඩෙක් කෑ ගහලා අන්න රජතුමා හෙළුවෙන් කියපු කතාව හැමෝම දන්නවානි. හැබැයි පොඩි වැරද්දක් වෙලා තියෙනවා. කතාව එතනින් ඉවර වුණේ නැහැ. අපේ අවාසනාවට හෙළුව පෙන්නපු ගමන් හැමෝම රජ්ජුරුව දිහා බැලුව නිසා පොඩ්ඩට වෙච්ච ඇබෙද්දිය කවුරුවත් දැක්කේ නැහැ.
3: ඒ වුණත් කතාවේ ඉතිරි හරිය පස්සේ ආරංචි වුණා. ඒක පසුකාලීනව ප්‍රසිද්ධ වුණ නිසා ඒක නූතන ජනකතාවක් විදියටයි එන්නේ. මෙන්න මේකයි කතාව. සීතාම්බර පටසලුව ඇඳගෙන මහත් උජාරුවෙන් සෙනගාතරින් ඇවිදගෙන ගිය රජතුමා හෙළුවෙන් කිව්ව පොඩි එකා නිසා රජ්ජුරුවන්ට වඩා අමාරුවක වැටුනේ ඇමැත්තෝ ටික.
4: මෙච්චර දුරක් තමන් ආවේ ඇඳුමක් නැතුව බව තමන්ට නොකිව්වේ ඇයි කියලා රජ්ජුරුවෝ ඇමති මණ්ඩලයට ගෝරනාඩු කළා. කීප දෙනෙකුගෙම ඇමති තනතුරු එහෙමත් වෙනස් කළා. දඬුවමක් හැටියට භාණ්ඩාගාර ඇමති අශ්වස්ථාල බාර ඇමති කළා. විදේශ ඇමති සංදේශ ඇමති කළා. මගුල් බෙර ඇමති අනබෙර ඇමති කළා.
5: රජ්ජුරුවන්ගේ කේන්තිය නිවෙන්න කාලයක් ගත වෙන බව ඇමත්තන්ට තේරුණා. හැම උදේකම රජ්ජුරුවෝ කවුරු හරි ඇමතියෙක්ව මාරු කළා. දවසක් බොහොම ගරු ගාම්භිරට හිටපු මහා ඇමතිගේ වැඩ බලන්න රජ්ජුරුවන්ගේ පුත් කුමාරයෙක් පත් කළා. කුමරයාට වයස අවුරුදු 3යි. වැඩ බාරගත් ගමන්ම කුමාරයා මහා ඇමතිගේ උඩුක්කුවට පැනලා මූත්‍රා කළා.
6: මේ සේරම අකරතැබ්බවලට මුලා හෙළුව පෙන්නපු පුඩ්ඩා බව ඇමති මණ්ඩලයට වැටුණා. සේරම දෙනා එකතු වෙලා පුඩ්ඩාව හොයාගෙන ගියා. මහා ඇමති මණ්ඩලයක් තමම් අභියසට එනවා දැකලාත් පොඩ්ඩක් පොඩ්ඩක්වත් කලබල වුණේ නැහැ. මම හෙළුව පෙන්නා දීපු නිසා හැමෝම අමාරුවේ වැටුණා නේද? පොඩ්ඩා ඇහුවා.
5: තමන් කටහරින්නත් කලින් පොඩ්ඩා හේතුව කිව්ව එක ගැන ඇමතිවරුන්ට හරි පුදුමයි. ඒත් පුදුමය නොපෙන්නා මහා ඇමති කතා කළා. "දරුවා, මේ දරුවා හරිම ඥානවන්තයි. කොහොමද එකපාරටම දැනගත්තේ මහරජතුමා හෙළුවෙන් කියලා? අපි ඒක දැනගන්ට යාවි. අයියෝ, ඒක සුළු දෙයක්නේ."
7: කිනෙකුගේ ඇඳුමෙන් වැහිලා තියෙන දෝනේ අවයව සේරම එළියනම් ඒකෙන් කියවෙන්නේ ඒතනත්ත හෙළුවෙන් කියලා තමා. මම පාඨශාලාවට ගිය පළවෙනි දවසමනේ ගුරුතුමා ඕක කියලා දුන්නේ. ඇමති මණ්ඩලේ තම තම නැනපමණින් කාරණය තේරුම් ගත්තා. හැමදේටම මුල ගුරුතුමල්ලා බව සියල්ලන්ම ඒකම දිගව තීරණය කළා.
6: ගුරුතුමල්ලා දරුවන්ට මෙවැනි දේ කියාදෙන තරමට තමන්ගේ රාජකාරී අමාරු වෙන බව ඒ හැමෝටම පෙනී ගියා. හැමෝම ඇගිල්ල දික්කලේ පාඨශාලා ඇමති දිහාටයි. ඒ හිටපු ඇමති කෙනා වෙනුවට රජතුමා කෝප වෙලා ඒ තනතුරට දාලා තිබුණේ හිටපු ගවපට්ටි බාර ඇමතිවරයාවයි. ඒ සිද්ධිය වෙනකොට මම මේ තනතුරේ හිටියේ නැහැ.
8: ඒ නිසා මට වගකීමක් බාරගන්නත් බෑ. ඒත් ඉස්සරහට මේ දේ නොවෙන්න මම වැඩ කරන්නම්. මගේ ගවපට්ටි පාලන දැනුම මෙතෙන්දි හරි වැදගත්. බුද්ධිමත් විදිහට ඇමතිවරයා පැහැදිලි කළා. අපේ ගවපට්ටිවල මස් අඩු වෙනකොට අලුතින් තනකොළ පුනක්කු දෙනවා.
6: ඒ වගේමයි උන් වැඩිලා තෙල් පිරිලා මස්වල ගුණය පහළ යද්දී අපි හරකුන්ගේ කෑම පාලනය කරනවා. ඒ වගේම ගැලපෙන මස් වර්ග ආසන්න රාජධානීවලින් ගෙන්වනවා. මෙතෙන්දි කරන්න ඕනෑ ඒක. මේ ගුරුවරු පමණට වදා ළමයින්ට දෙනුම දෙනවා. ඒක පාලනය කරන්න ඕනෑ. පාඨශාලා ඇමති සිය තීරණය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා.
9: කෙලින්ම ගුරුවරුන්ට උගන්වන ප්‍රමාණය අඩු කරන්න කියන බැරි නිසා ඒ සඳහා විවිධ උපක්‍රම යෙදුවා. ඇතැම් පාඨශාලා වසා දෙමුවා. ගුරුවරුන් දුර්මුඛ කරන්න ඔවුන්ගේ දීමන අඩු කළා. ඔවුන් එහාට මෙහාට මාරු කළා. දුනු විදින්න දක්ෂ ගුරුවරු වෙන වයන්න උගන්වන්න යව්වා. වෙන වයන අය කෘෂිකර්මය උගන්වන්න යව්වා. ඒත් එක්කම පාඨමාලාවල හෙළුව පිළිබඳ ලියවුණු පොත පොත ඉවත් කළා. ඉතිහාසයේ දවසක රජතුමා හෙළුවෙන් ගිය කතාව දැනගන්න නිසා ඉතිහාසයේ උගන්වන එකත් නතර කරලා දැම්මා. කාලය එහෙම ගත වුණා. අඩු දීමනා නිසා වේදනාවටපත් ඇතම් ගුරුවරු පාඨමාලා හැරදමා ගිහින් වැළඳාම ගොවිතැන වගේ ජීවන මාර්ග තෝරාගත්තා.
10: තවත් අය කලකිරීමෙන් වෙනත් දේශාන්තරවලට ගියා. ඒත් එක දක්ෂ ගුරු පිරිසක් මේ තත්ත්වය වෙනස් කරන්න තීරණය කරලා ඒ ගැන සාකච්ඡා කළා. උඹලාගේ දරුවන්ට හොඳ ඥානයක් ලැබෙන්නේ නැහැ. පාඨමාලා පිරිහෙනවා. හොරතක්කඩි අකුරු උගන්වන්න එනවා. ඉතිහාසය අයින් කරලා.
11: පාඨශාලා දිරාපත්වෙන් නැරලා. ඔවුන් ගම්බිම් කරා යමින් රටවැසියන් දැනුවත් කළා. බුද්ධිමත් රටවැසියන් කලබල වුණා. ඒත් ඒක තේරුම් නොගත් අනුමන පිරිස් ඒ ගුරුවරුන්ට උසුළු විසුළු කළා. කොහොමින් හරි සිද්ධ වෙමින් පවතින දේ රජතුමාටත් ආරංචි වුණා. කුමක්ද මේ සිදුවන්නේ?
10: වහාම කරුණු සොයා බලා මට දෙනුම් දෙනු. රජු ඇමති මණ්ඩලයට නියෝග කළා. තමන් සැලසුම් කළ මොහොත පැමිණි ඇති බැව් ඇමති මණ්ඩලය වටහාගත්තා. පසුදා උදේ ඔවුන් සියලු දෙනාම සීතාම්බර පට සළුවලින් සැරසිලා රාජසභාවට ගියා.
2: රජතුමනි, අතීතයේ දිනක අප ඇඳ සිටින වටිනා සළුවෙම් සැරසි ඔබතුමා ජනතාව ඉදිරියට යද්දී එක් මෝඩ කොළුවෙක් ඔබට අවමන් කළා. මෝඩයින් වූ රටවැසියනුත් ඒ කොළුවාගේ බහ පිළිගෙන ඔබතුමාට සිනාසුණා. එහෙත් වරද අපි නිවරදි කළා.
10: දැන් යලිත් මේ සළුව අඳින්නට කාලයයි. මෝඩයාට නොපෙනෙන ඒ සළුව හැඳගත් රජතුමාද ඇමති මණ්ඩලයත් සමග මහත් ආඩම්බරයෙන් වීදි සංචාරයේ යෙදුණා. හෙළුව යන වදන නොදන්න අලුත් දරුවන් ඒ පැරණි වචනය කීවේ නැහැ. තේරුණු ගුරුවරුන් ඒ බව කියන්න හැදුවත් මෝඩ මිනිස්සු ඒක වැළැක්වුවා. හෙළුව ඒ මොකක්ද? රජතුමා හෙළුවෙන් බව පෙන්වන්න හදපු ගුරුතුමන්ලාගෙන් ඒ පිරිස් ප්‍රශ්න කළා. ඉතිහාසයේ නූගන්වන නිසා රටවැසියන්ටත් ඒ වචනය අමතකව ගොස් තිබුණා. කවුරුත් කිසිත් නොකීම ගැන රජතුමා සතුටු වුණා. ප්‍රීති ප්‍රීති ඇමතිවරුනි ප්‍රීති, රජතුමා උද්දාමය පළ කළා.
9: ජනතාව නිසි තැනට ගෙනීමේ ඇමතිවරුන්ගේ ක්‍රියාපිළිවෙත රජතුමාගේ පැසසුමට ලක් වුණා. රජු ඇතුළු ඇමති මණ්ඩලයම සීතාම්බර පටසලු ඇඳගෙන යන්න පටන් ගත්තා. තවමත් ඔවුන් නිර්භයව ඒ ඇඳුම ඇඟලාගෙන ඉන්නවා. ඒත් ගුරුතුමන්ලා සුසුම් හෙලනවා.
12: කතාව ටික දිගයි. ශිෂ්‍යාවක් විදියට මේ වගේ කතාවක් කරන්න සමාජයේ විනිවිද දකින්න පුළුවන්කම තිබීම ගැන ඇත්තටම හිතට දැනෙන්නේ පුදුම සතුටක්. ලංකාවේ ශිෂ්‍යව හරිම නිර්මාණශීලී. මේක මේ විදියට නිර්භයව ඉදිරිපත් කරන්න පුළුවන් වීමත් හොඳයි. මේ කතාව මේ අද ඊයේ කරපු දෙයක් නෙමෙයි. මේක 1923 වර්ෂයේ වගේ ප්‍රසිද්ධ කරපු කතාවක්. නමුත් සමාජයේ කවදටත් ගැළපෙනවා මේ වගේ කතා. මොකද අපි දකිනවා සමහර වෙලාවට ගැටලු ආවහම ගැටලු වලට විසඳුම් හොයන්න උත්සාහ කරන්නේ ඒ ගැටලුව මතු කරන ප්‍රශ්න කරන පුජ්‍යලයාට එය ප්‍රශ්න නොකර ඉන්න පුළුවන් විදියට තමයි ඒකට විසඳුම් හොයන්න දන්නේ. ඉතින් මේ වගේ විසඳුම් හොයනකොට ඉතින් මේ වගේ කතා අපිට නිරන්තරයෙන්ම අහන්න ලැබෙනවා. ඉතින් සමාජයේ ඒ වගේ ශිෂ්‍යයන් සිටින එක ගැන අපිට ඇත්තටම තියන්නේ ආඩම්බරයි. ඔබෙත් මේ වගේ නිර්මාණ තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න අපි කැමතියි. ලක්මීර මගෙන් ඉදිරිපත් කරන්න හැමෝටම ඔබේ කතාවක්, කෙටි කතාවක්, කවියක්, ඕනම දෙයක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

සීතේෘත්වයේ පළවෙනි වැඩසටහන ඔබත් එක්ක උණුසුම්ම බෙදාගත්ත කියලා අපි හිතනවා. වැඩසටහන ඉදිරිපත් කරන්න මට සහාය වුණ සාලිය ගලප්පත්ති, රොෂාන් මිහිඳුකුල, ජගද්දී ඉදිරිසිංහ සමග මම රංජිත් වීරසිංහ ලබන සතියේත් හමු වෙනතුරු ආයුබෝවන් ඔබට.